ඒරුම් එකලාග තියබෑමිහුගේ ෆාෆත තියබෑමිහුන්නටකා ෆුස්සවා දෙවා නැතේ. අධි කඩ අලුවාෆාවා මුද්ධතක තියබෑමිහුම් ෆස්කුරවා නැති හම කශවරුම් අල්ලෝහු කඩ අලුවාෆාවා අජල් අත්වෙජ්ජනම ලහෙන් නුකරවා නැතේ තියබෑමිහුන්නන් එකං එගේ කම්ගාවානමේ.

0: අධි මුදාතකායි දරිංග ගොතුන් එකලාංගතිය බෑමි හුන්න මදදු දෙවානෙතෙ. අධි එකලාංගතිය බෑමි හුන්නටකා බගී චාතර ලවවානෙතෙ. අධි එකලාංගතිය බෑමි හුන්නටකා කෝර්තවවෙස් ලවවානෙතෙ.
1: මලකුම් ලතර්ජූන ලිල්ලාහි වකාරා.
2: තියබෑ මීහුන් අල්ලාහ්ගේ අසුමැතිරිකමං ඉඅතිගාද නුකරණී කීවගෙන් හෙයේ.
1: وَقَدْ خَلَقَكُمْ أَطْوَارًا
0: حَمَكَچْوَرُمْ إِكَلَا أَنْغَتِيَ بَامِيْهُمْ هِدْدِوِي تَفَاتُ مَرْحَلَا تَكَكُنِّ
1: أَلَمْ تَرَوْا كَيْفَ خَلَقَ اللَّهُ سَبْعَ سَمَاوَاتٍ طِبَاقًا
0: مَتِ مَچَّمْ اللَّهُ هَنْ أُوْدُ هِدْدِوِي كِهِنَكُنْكَمْ تِيَ بَامِيْهُمْ بَلَا نُوِسْرَنِيهِيَّ
1: وَجَعَلَ الْقَمَرَ فِيهِنَّ نُورًا وَجَعَلَ الشَّمْسَ سِرَاجًا
0: ادي ekalaange e udutauga handu noore kam galevi ادي ekalaange iru voshegge gotu galevi
1: wallahu anbatakum min al-ard nabata
0: ادي allah tibamihum bimun ufaddawa hiddevi
1: ثم يعيدكم فيها ويخرجكم اخراجا
0: دين اكلانگتي باميهم ابيمن اعاد قربانته ادي اكلانگتي باميهم ابيمن نروانته
1: والله جعل لكم الارض بساطا
0: ادي الله تيباميهم نتكا فيتريگموا دوليگ گوتگا بينگندو لوي
1: لتسلكوا منها سبلا فجاجا
0: اي ابيمون تيبامي هون تنوس مغوتن هوداغتمتكاي

එබහි ජින්නීන් හීකුරි ෆදයි එවරෙන් වෙස් එබහි ඉන්සීන් වෙස් හීකුරි අල්ලාහ් එවෙස් මීහකු අලුන් දිරුමකන් නුෆනු වානකමශේ.

අදිති මම්මෙන් ඒ උඩුගේ තන්තනුගා අඩුවහන් ඉශීන්ද තිබේ කම්ගාවීමුයි. ފަހެ މިހާރު އެ އަޑު އަހަން އުޅޭ މީހަކަށް ފެންނަ ހުށީ ފާރަ ލައިގެންވާ ގިނެ ހިލޭކެއް

0: ගේගේ ිකල්කම නිමිගෙන් ෑර රඩරු කවන්සිල් තක නෝනයක ම ේ ජමියත කද බහ දෙකවගේ නිමිගෙන් ෑරු හම එම රංගල ගොත මිකන්ඩ නිමිගෙන් දානකම උම්මේ දවම නස් ති දත
1: මෙහස මේදගේ මවලු නිමාදාන දෙත නිමාල්ම ෝ කුළිවරැකය දෙ දාන කුරිය.
2: IKEA presents
3: Bajwer Henry.
4: IKEA Opticals in Enghas Rufiyan mate giwe fariya kurav wage nasib rifarataka debe fuloka drum loan umra dature mi promotion ga hedu kurak komme Enghas Rufiya ka coupon ne mi ge iturun tafato ek brand takun 30% hame discount adi komme thing has rufiyan mate kurav wage fariya ka fas te rufiya gift voucher adivas nasib agwasan kolle mang ailaya ratte hinnaiku avahan IKEA Opticals ziyara kurava

ඒරුම් එකලාංග තියබෑමිහුගේ ෆාෆත තියබෑමිහුන්න ටකා ෆුස්සවා දෙවා නැති. අධි කඩ අලුවාෆාවා මුද්දතක තියබෑමිහුම් ෆස්කුරවා නැති. හම කශවරුම් අල්ලෝහ කඩ අලුවාෆාවා අජල් අත්වජ්ජනම ලහෙන් නුකරවා නැති. තියබෑමිහුන්නන් එකං එගේ කම්ගාවානමේ.

0: بس فار.
1: ගෑදී උඟන් නෑදී මොනිෆෝයි ෆිල්වා දිනමුග
2: තෙදුවරිකම්මායකු
1: එකුවරිකමායකු
2: ඒරුවෙස් මිහාරුවෙස් රයිතුන්නායකු රයිතුන්නා එම්මි ගාතුග දිවහිරාච්චයක අඩු
1: එංහා සතරස්තේක සාලිස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අඩ්ඩිහනුව එම්මෙග හර්ට්ස් FM බෑන්ඩ්.

0: ಕ್ಯಾಮರಾಗೆ ಕಫು ಪಾಮೆಗೆ ಎಮ್ಮೆ ತಿರಿ ಆಯ್ ಸಾಬ್ ಎಮ್ಮ ಮೀಗ ಮೀ ಬಹಾಲನಿ ಕರೋಮತಿಗೆ ಕರೋಮತಿಗೆ ರೋಗಾಯ ಫುಪ್ಪಾಮೆ ರೋಗಾಯ ದೆನ್ ಕರೋಮತಿಗೆ ರೋಗಾಯ ಕಿ ಏ ಬರ ಆಮ ರೋಗಾಯ ಕಮ ಆಮ ಮಿಕಿಯ ಕಾಮನ್ ಕೋಲ್ಡ್ ಮೇ ಮಿಕಿಯ ಇಂಗ್ಲೀಷ್ ಬಹುಮ ಈಗ ಮನೆಗೆ ಆಮ ಆಮ ರೋಗ ಇತ್ತ ಈಗ ಫುಪ್ಪಾಮೆ ರೋಗಾಯ ಏ ಮೀಗ ರೊಕ್ಕ ಬುಡ ರೋಗ ಏ ಮಿಕಿಯ ನ್ಯೂಮೋನಿಯಾ ಅದು ಎಮ್ಮ ನ್ಯೂಮೋನಿಯಾ ಕಿ ಏಕ ಮೀವಾದ ಫುಪ್ಪಾಮೆಯ ಕಿ ಏಕ ಆಕ್ಸಿಜನ್ ಅಡುಗಣ ಫೋರ್ ಕೊದ್ದೆ ಗುಣವ ಏ ಫುಪ್ಪಾಮೆಗೆ ಅಡಿದವು ಸಿಫಾಗೆ ಅನ್ನ ಉದಗುತ್ತೋಗ ಸೌಭಂ ವಾಗತಕ್ಕೆ ಈಗ ಹರಿಗಣ ಬೇನುವ ಆಕ್ಸಿಜನ್ ಫೋರ್ ನೋಕೊದ್ದೇವೆ ಅದು ಹರಿಗಣ ಒಫದ್ದ ವಿಹಮಾದ ಕಾರ್ಬನ್ ಡೈಆಕ್ಸೈಡ್ ಎಬಾ ಬೇರೆ ಬೇಸ್ ನೋಕೊಳ್ಳುವೆ ನೇ ಮಿಮ ಏತಕ್ಕಂತಕ ಮೀಗ ಹೊರಪಡ ಬುರುವರಾಫಿಯ ಮಿವಾಗತಕ್ಕೆ ಈಗ ಕುಜ್ಜ ದಾನೆ ಹೊರಪಡ ಪಲೀಗೆ ದಾನೆ ಏ ಮಿಮ ಏ ಕುಜ್ಜ ಇದೆಯೇನೆ ಏ ಹಮ ಕೊಮ್ಮೆಸ್ ಕಿಂದಂಜಿಯ ಕಮ್ಮೆ ಕಿಂದಾಗ ಜಿಯ ಕಮ್ಮೆ ತೆ ಮೀಗ ಬೇರೆ ಬೇರೆ ಮೀಗ ತಾನೆ ಫಾಗವಾನ ಕಮಕ್ಕೆ ನೇವಾದ ಗೊಯ್ ಎಮ್ಮ ನೇವಾ ಕುರುವೆ ನೇವಾ ಅವಸ್ವೆ ಏಕಾಕಂತಕ ಬಂಜಾಮ ಜಿಯೇನೆ ಹಾಸ್ಪಿಟಲ್ಗೆ ಎಂದು ಹೇಯಿದೆ ಮೀ
1: ಕುಡುಕುದಿಂಗೆ ಸಿಹತಕ್ಕೆ ಕೊಂಬೆ ಬೆಲೆನವಿರಿಯಕ್ಕೆ ಸದಿ ಮುಜ್ತಮೈಕವೆಸ್ ಎಮ್ಮೆ ಬೋಡು ಇಸ್ಕಮ್ಮೆ ದೇಂಚೆಹಿ ಇಕ್ಕಂತ ಆಮುಕೋ ಕುಡುಕುದಿಂ ಬೋಡುವ ಮುಂಗ್ ಅಣ್ಣರು ಇಕ್ಕಿ ಮೂರು ಫಿರಾತವುಗ ತಫಾತ್ ಸಿಹಿ ಮಸಲ್ತಕ ಕುರಿಮತ್ಲಾಂಜೆಹಿ ಅಳ್ಗನ್ಮೆ ಮಿಹಾಯ್ಸಾಬು ಎಹೊಂದಿರಿಯಕ್ಕ ಫುರ್ಸ ತರುವಾಣ ಮಿರೇಗೆ ಪ್ರೋಗ್ರಾಮ್ಗ ಅಳ್ಗನ್ಮೆ ವಾಹಕ ದಕ್ಕಮು ಮಿದನಿ ಕುಡುಕುದಿನ್ ನಗ ಆಮುಗುತಿಗ ಜೆಹಿ ಸಿಹಿ ಮಸಲ್ತಕ ಗುಳೇಗುತು ಅಸ್ಲಾಮ ಅಲೈಕುಂ
2: ವಾಲೈಕುಂ ಸಲಾಂ
1: ಹೂಮಾ ಕೀನತು
2: ರಂಗಳು
1: ಕೊಬಾತು ಹೂಮಾಗೆ ಸುವಾಲಕಿ
2: ಹಾದೆ ಅಳುಗಣಗೆ ಸುವಾಲಕಿ ಮಿಸಾಲಕ ಮೀ ಮುಳೆರು ಎಬ್ಬ ಫೆನೆ ಅರ್ಧಿ ಮಾವಾಕಿ ಮಿಸಾಲಕ ಕುಡ ಕುಜ್ಜಕು ಅಣಿ ಕಾಂದೆ ಫಶಾಣಿ ಸಿಕ್ಸ್ ಮಂತ್ ಈ ಮದತ್ತು ಯಾ ಹಿಸಾಬು ಬೈಕ್ ಕುದಿಂಗ್ ಎಬ್ಬ ಫೆಣೆ ಮಿಸಾಲಕ ಎಲರ್ಜಿಕ್ ಆ ಕಾಲ ಕಾಣ್ತ ಬೈಕ್ ಕುದಿಂಗ್ ಹೊಡುಲ ಫಾಣೆ ಬೈಕ್ ಕುದಿಂಗ್ ಗಾಗೆ ಇಕಿ ತಂತ ಹಿರುವ ಬಿಹಿಗಂಡು ನಗಾ ನೂನಿ ರವ್ಯ ಕಾಲ ಗೊ ಮುರೆ ದಾಣೆ ದೆನ್ ನೋಡಿ ಬೈಕ್ ಕಾಲ ಹೆಚ್ಚೀಗ ಅಲ್ಲಿ ಮೈಕಲ ಅಂಗಾಗಿ ಅಂಗಾಗೆ ದೆಕೊಳುಗ ಎಹೆನ್ ರಾಜ್ಯ ಹೊರದಾಣೆ ದೆನ್ ಎಹೆನ್ ಏ ಎಲರ್ಜಿಕೆ ಕಮ ಅಳುಗಣ ವಿಸ್ನೇತೀವೆ ದೆನ್ ಎಹೆನ್ ವಿಫಹು ಹುಣ್ಣರು ಸೆ ಬೇನೆ ಬೈ ನಮ ಕೂಡ ಕುದಿನ್ ದೆನ್ ಮಿಸಾಲಕ ಮಮ್ಮಯಕ್ಕೂ ಎಹೆನ್ ವಿಮ ಬೆದನಿವೆಯಕ್ಕು ಸಮಾಲ್ ವಾಮಿ ಕೊಂ ಕಂತಕತ್ತೋ ನೋಣಿಯಾಮು ಅಣೆ ಏ ಎಲರ್ಜಿಕೆ ತೋ ಬಲ ನೋಣಿ ಎಲರ್ಜಿಕ್ ವಾಣಿ
0: ಕಾಂಪ್ಲಿಮೆಂಟರಿ ಫೀಡಿಂಗ್ ಈಗ ವಿಭಾಗಕ್ಕೆ ಕಾಂದೆ ಫಸಾಜಿ ಎಲಾಜಿ ಮಾಡಿಸಾಗ ಬಿಹಿನೆ ಗುಂ ಹೊಡಲು ಹಜಮ ನೋವಿಗೆ ಪಂಡು ಅನ್ನೆ ಮೀಗ ಕಾಂದೆ ಫಸಾ ಎರುಗ ವರ ಮುಹಿಮೆ ಎಲಾಜಿ ವೇತೋ ಬೆದು ಹೆಮ್ಮ ಏತಿ ಎಮ್ಮೆ ಫಸಿ ಹೆಮ್ಮೆ ಬೆದೇನೆ ಗೊತ್ತಕ್ಕಿ ಹದ್ದಾನ ಗೊತ್ತಕ್ಕಿ ಅನ್ನ ಕಾಂದೆ ಬಾರುಗ ಫಾರಕು ಹೆಚ್ಚಕು ಫಸಾನ್ ಮಿಯಾ ಮಿಸಾಲಕ ಮಿಯದ ಮಿ ಹಮಸ್ವಾದ ಸ್ವಿಜಿಯ ಮಮ್ಮ ಮಿಸಾಲಕ ಮಿ ನಿಮ್ಮನೆ ಮಿಯದ ಕಾಂದೆ ನಿಪಾತೆ ಹಿಂಗದು ಏ ಬೈಪ್ಪೆನ್ ಕೊಳಿದ್ದೇನೆ ಬತ ಫೇನ ಕೊಳಕ ಹಿಂಗದು ದೆನ್ ದೆವ್ವಾಕ ದೆ ಮಾದಮ ದೆದುವಾಕ ಮಿಸಾಲ ಬೈಪ್ಪೆ ಬತ ಫೇನ ಎರಂದು ಹಿಂಗೆ ದೆವ್ವ ಅಂತ ಬತಂಗ ಇರಾಜಿ ಕೊಡುವ ಕಂದತ್ತೋ ದೆನ್ ಅಣ ತಿಂದು ಸಿಗ ದೆವ್ವಾಕ ದೆ ಹತ್ತರವಣ ದೋ ಮಿಸಾಲಕ ಬರಬೋಕಳ ದೆವ್ವಾಮ ಬರಬೋಕಳ ಬೈಕ್ ಬತ ಎಕ್ಕೊಲ್ಲ ಏನು ಎದೋ ಇರಾಜಿ ವೈದ್ಯ ಹೆಂಗೆ ತ ಎಕ್ಕ ಬತಕನ್ನು ಕಮ್ಮಿ ವಾ ನೀ ಕೆತ್ತು ಬರಬೋದಕ್ಕಂ ಇವನಿ ಬಾಕಿ ಆಚ್ ದೇ ದೋ ಏ ವಾ ಇಲಾಜಿ ಐ ಅನೆ ಎಗುತ ಮಿದನ್ ಎಮ್ಮೆ ಫಸಿ ಹವಾನ್
1: ಎಗುತ ದಿನಕನ್ನಂಜೆ
0: ಹೇನಿದ ಆ ಎಗುತ ದಿನಕನ್ನಂಜೆ ದೆಮ್ಮಿಗ ಅನೆ ಮಿ ಅಬೋಸಕ ಆಚ್ಕ ಬಾಗೆ ದೇ ಆಯತಿ ಎನ್ನೋಕೊ ದಿವಾನೆ ಎಗಮ ಕ ಆಯತಿ ಬಾವೀಮ ದೆಂಗೆ ಬಾಯಚ್ಚ ಆಯಚ್ಚಕ ದಿವಾನ್ ಬಾಗೆ ಎಗುತ ಮಡಮಡ ಮಡಮಡ ಗಿನ ಕುರಿಮ ಅವನ ಇವನಿ ಫಸಿ ಹವಾನ್ ಕನ್ನೆ ದೆನ್ ಮೀ ಮೀ ಏಕ ಮೇನ್ ದಿನ ಬೈಫಾರ ಯಾ ಫಸಿ ಎಸ್ ನೋ ಸಿಂಗಾದಾನ ಈಗ ವಾಗತಕ್ಕಿ ಬೈಫಾರ ಮೀ ಏತಿ ಹದಾಫೋನ್ ನ ಗೊತ್ತು ಏತಿ ತಫಾತು ಬವೆ ಮ್ಯಾಮ್ ಮಿಸಾದಾಗ ಮಸ್ ಹಿಂಗದ ಮಹುಗ ಮೀ ವಾಗತಕ್ಕಿ ಮಹುಗ ಸಿಕ್ಕ ಏ ಬಹಟ್ಟಾ ಫೋನ್ ನಗೋ ಏ ಒಳ ತಫಾತು ಬೈಫಾರ ಬೈ ಮೀ ಫಿನಿಕೊಫ್ಫ ಹೊಡೆದಾನ ಅನಕ ಫಿನಿಕೊ ಗಡ್ಕೊಫ್ಫ ಬೈಫಾರ ಬೇರು ಬಹಟ್ಟಾ ಈಗ ಮಿಗೋ ತಂಗ ದಾಫೆ ಬೋಳೆತ್ತ
2: ಹೇಮ ಅದೇ ಗಂಡು ಕಂ ಫಿಲು ಆಫೆ ಸಮ ಅನೆ ಅನೆಕ್ಕ ಅನೆ ಫಾರು ಸೇತಿ ಕೊಳು ಹಾಫೆ ನಗಾ ಅನೆಕ್ಕ ಲಾಫಾಣ ಅದು ಮಾರೆ ಏ ವೆಸ್ ಆಳುಗಣ ವೆಸ್ ಬರ ಹಮ ಫೆನೆ ಹೆಂಗ ಉಳಿರ್ದೆ ಆಳುಗಣ ಬೈ ಫಾರು දැන් බේනු වණි අනේ ડોક્ટર્સ වලකල බේනු වණි බයි බේ ફુලුම් බයි කුඩ කුදින් එහෙන් ගෙංගුලේරු අනේ එබ ફેනේ හම බකුන් දෙයිරු දැල් ફુලු රොය රොය ඔබව සම හම දේනි දේනි දැන් හොඩු ලෙවේනේ රොය රොය ගොස් සම්ulen ගිස් ලෙවේ මුංගොස් දරි කුළු හුන්නානි වානෙච්ච වෙපා එහෙම මිගොත කුඩ කුදින්න කාන් දෙන් උලුන් ඒ කොන් කහල කමෙත්තෝ දරි ફુලුගේ රුහුමු ගතෝ කාන් දෙන් වී ඒ දරි ફુලු කාවරක ඒ ඉරකු එහෙන් උණි හම කු ගඩි දෙහුණි කියාවා දරි ફુල කාන් දෙන් වගඩි ගහම ගඩකමු ඒ ගොතත්තෝ කාන් දෙන් වී හම
0: ටික සීදා ජවාබ කියම දෙනවා මේ මිදෙනුයි නුරුම් කම කුරවාක නුවාන තදත්තෝ දෙන් එක මී එක මී සවනසිගේ එක අදී අවන් මෙන් දෙන්නේ සයාපසේ කම නුවේ සිංහා දානගත එෆාව කුදින් හම අගන හොල්වාම සෝලේ තො එක මම මම හසුනන මීන මෙ අගන හොල්වාද දෙදොස් සුජ්ජ බ්‍රාන් එතො නෝනේ එම්මස් සජ්ජස් බ්‍රාන් දෙගේ වීම ඒගේ උඳගු හම බේ වෙන්න පුරන් කිලපාන එකම කො මීක එම් මනවද කි එක අනේ එකුදින් කා හෙක්වාන ගොත්තකින් හෙදුම් කන්න එක නුනියා මක අමිල්ලය කාන ගොත්තක දෙතො මෙ අමසක හෙදන එක ගොතකි එක මී එහෙ මියුනායි කු කෙව් ඒ වගේ කිකම් දරිෆුලන් හැම එක දරිෆුල කාන් දෙන් වගේ ගොතේ ඔගඩි හැම සෑ වියද කික ඒ කුජ්ජා කරන ඔෆෙන්නා එහෙම මියුන් කාතන්නේ වෙස් දැන් කුදින මෙහෙ වෙන එක මේ කුදින දෙ අදපකේ එතෝ එක තවග තනගේ බාන්දාගේ කාන් දෙන් ප්‍රශා ෆියාමු දැන් එකම කි ඒක ඒ කුදින් කාන් දෙරු ග කුඩ කොජ්ජ යන කුදින් නස් තු කොලා කායචස කුලලා කන්ත කොදෙන් ජන මක හැම එක ෆෝන් දක්කා දාගෙන ඒ අඟ යන් එච්චිත කෙ ලුන් නුන් කන්නේ මේක මොහෙම් මේ කිය හැම එකදින් මෙසේජ් එක කායිචි කොල්කො ඒක අක්කාතලා ඒක හුන්න කොංගෙතකතෝ මේ අතන් හඩි වේසද කොමසරගේ බි දුක ලංජ කරන්න එක තන් හඩි දාත කරන්න පොඩ එකත තුණු කුර වෙන්නේ දැන් ඒකම තන් හඩි වේස ඒක ඒ අමිල්ල ഇതുබාර කාන්නේ ගොතුගේ ഇതുබාර ජී කරන්න කුදින තස්කොත් දැන් දැන් හැම අනෙකුත තන මේ කාණක අවජී ඒක එච්ච අමිල්ල නගයන් කාන්නේ කාම තස්කොත් දැන්තෝ
2: මේ එන්නේ ડોક્ટર දෙමෙ ફોન දක්කාලාගෙන් ඒකට බයි පාරෝ කාන්දේ වේද ඔකේ කාන්දේ වේද බලන් දෙහෙනේ දෙත කොම්ම වෙටි ගොතකෝ එකම කුස් මිහාරු මි ජමාණුක වර ගොඩ පෙන්න මන්දර වර ගින පෙන්න මන්දර කුද්ද කුජ්ජකු හැමෙම පුර තමයි විශාලක 6 මන්ත් වරක දෙන්නේ නැගෙන දෙත ફોન ග හිපාටාගෙන් එහෙන් හුන්නන් අනේ සෂා ඉරුම් වෙසිගෙන් දරිපුල් වත ෆෝනු දීප හුරිහා කා කොන්න ගඩිය ගොස් දරිපුලත ෆෝනු දීප බහට්ටයි කල මම්මා යලනි යලනි කල පුලිය
1: කනෝ දරිපුලෙන්
2: අද ස්ක්‍රීනින් ටයිම් මෙහා ගොඩක් දීගෙන් දරිපුල කාන්දිනු එයිස් කොම් කාල කමෙට්ටෝ දැන් මේ එයි දැන් අලුගණු ගෙම් පහුගේ සුවා
0: ස්ක්‍රීන් ටයිම් එකේදී අවම අනේ කා නුදිනස් අවමන් ඉහා ගනේ මේ බේන වෞතු තකෙන් නු හයතු කේකිය දැන් මේ අරණ හේන එක බේන වෙරින් ෆෝන් දක්කනේ එක අවහන්නි මම කරන්න කියලා ෆයිතෝක හොරියා බේන ස්මියාර දෙමර් බිසී ත මම්මස් වසීෆාක පප්පස් වසීෆාක ඔලේක එක ගාඩි නෝ නැති කන්නේ පොඩක් එහෙන් හෙදෙනේ දෙකම ඒ ගෙහින් එදීම බවද කි බය වල ගින ෆාරන් මේ දිමාවක මේක මුහම්මද කුරුගේ බය වල පොඩ දවන් කුදින්ගේ දෙන් එක ෆෝන් දෙකකින් ෆෝන් උන් ඉවෙච්ච කුදින් කියාපන් එකමක මීයක වාදකම් වීම වලගෙන ෆර ඒ බඩ මනක හම වලගෙන ෆර එක බුණාන මේ කුජා ඕටිස්ටික් නුනියම් එත ADHDs වෙන ෆර එකම හයියතු මේ බලාරු ගින ෆවදික ඒ කුජා හොරියා එවලින් හොරියා කම බරබර වන හැම කෙන වාහක බිනු දක්කයි දෙන් කුජා මේ කියායච්චකින් ඉන්න ගින ෆරන් ඒ ෆෝන් උන් අඩුවේ ලවයේ නුනියම් මදහේ වියස් නොනේ යමක ඒකින් කියා 1 2 3 කියා ෆන් එකම
2: කොට ආදී හැම දිනපාර ස්ක්‍රීනින් ටයිම් දිනවා කුදින් මි ෆෙන්නනි ඒ තීගේ දක්කා කාටුන් ග දක්කා උස නෝනි ඒගේ ඒ දක්කා ගොතක වාක්‍ය සුන්නානි ඉංග්‍රීසි වර බොඩ වාහක දක්කා නැහම ඒක උත ස්ක්‍රීන් ටයිම් දිනවා කුදින් දැන් එහෙම වෙයිම
1: අහුම වර බොඩ ශුක්‍රියාගේ ත වරගින බේෆලුන් කියුගේ බතිබ්බෙවි
3: ದುಳಹೇಯೋ

0: ඒයි ඔයි මිරසුගේ එකුවරි රයිතුන්නේ අවහම්මි කිමගස් දොෂා දිමායම් මෙයි මගුගහුරි රුග්ගස්ත නගා සාෆ්කුරාශෝ
1: ඒ කිහිනෙ වීපා මාමයා රාණිහිනි කොපාපා
0: ඒයි ඔයි මිරසුගේ එකුවරි රයිතුන්නේ අවහම්මි කිමගස් දොෂා දිමායම් මෙයි මගුගහුරි රුග්ගස්ත නගා සාෆ්කුරාශෝ මිරසුගේ එකුවරි රයිතුන්නේ අවහම්මි කිමගස් දොෂා දිමායම් මෙයි මගුගහුරි රුග්ගස්ත නගා සාෆ්කුරාශෝ
2: මේ මිරශු මිහිගේ ගහෙත්ත
3: යෙන් නොම මේ අහරම කුඩයිරුවස් මේ ගොතා හොන්න ගහෙ ආදනා එකමකු මගේ හදංශය කියාපා තිකහල ගහෙක්ක නාගමකි රංගලු කමෙත්ත
2: අලි එකම කීව තිහෙන් තිබුණේ
3: රස්ක ෆාණංගෙවිම කීකුරන්ත තිහුරිහා සුවාද තිකුරණි
2: ගස් කඩ ගන්නේ ඉබ්‍රාහිම් ගෝයාගෙන් අන්නාති ඒ මිරසු ගෙම්මෙන්ගේ බස්විකේ දුවස් වීමේ
3: ආ තිබුණි තෙද එකමුකු මි ගස් නොකඩ කිහි නැමිතා මගොහදානි
2: හිඟා මිගස් කෙනෙනේ ගොතෙන් හොදන් ගියද්දා ආදේ අයියා
1: Let's go.
2: ಕೊಬಾ ಅಯ್ಯಾ ಹಿಂಗ ಗಸ್ಕಂಡ
3: ಕೊಬಾ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆದೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಆಮ ಗಹ ಗೊತೆ ಹದ ಮಾಡ
2: ಇಬ್ರಾಹಿಂ ಬಣ್ಣ ವೈರ ತಿರಿಗ ಮೇರೆ ಗೊಫಿತ ಕಂಡ ಬಾ ಹಿಂಗ
3: ಇಬ್ರಾಹಿಂ ಬೆ ಮಿಹಿಸಾಬು ಕಟ್ಟಿರುಂತ ಹಿಮಾಯಕ್ಕೆ ಇಬ್ರಾಹಿಂ ಬೆ ಬುಡಾಣಿ ಎಮ್ಮೆ ರಂಗಳ ಹಿಂಗ ಮಗು ಹೋದ ಬದಲು ಕೂಡ ಹೇಳ್ಕೊಮೆ

0: කියන්නේ මොනේ?
1: ලප්පා.
0: හැම කිතා මෝසම් මෙවණනේ රාජ්‍යයක.
1: දෙමෝසම්.
0: ඇයි කොම් මෝසම් තකේ?
1: ඉරුවයා
0: හොලඟ මෝසම්. ඉරුවයා හොලඟ මෝසම් කොබා මේ දෙමෝසම්ගේ තෆාත කියයිනේ. ඉරුවයා මෝසම්ග කියනවනේ. හොලඟ
1: වාරවැහෙර.
0: හොලඟ වාරවැහෙනේ මම මෙහාරුමි කොරියක් දනි. හොලඟ මෝසම් වර මොළොංගේ. එමෙම අයිනි ප්‍රෝග්‍රෑම් නෙමෙන් දැන් අඩෝහලස් චේන්ගේ ගුරුතු ලිබේ ගුරුතුන් ඉනාමෙ ලිබේතෝ
1: ලප්පා
0: තෙන් මාද මාස්කෝල දන්ජෙන්ද ස්කෝල දන් වැර රංගලන් ආරම් කොල්ලාගේ හදාලස් චේන්ගේ වරන් උෆල් ජෙන්ගේ බද්ද වේම හැම බලිකොන් ඔලමස් ප්‍රෝග්‍රෑම් ග බාර වේම හැම වරන් උෆල් ජෙන්ගේ දත්තමෙ අයිනියා වකිවලාෆා තෙන් ඊතර කොච්චක අවහක දක්කලා නැනිකස් තිකු දෙන්න වර රීති හදියා ගෙනස් තීෆා
2: අස්

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කම් හොරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාරු කරවවාෆා වනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

0: ಅನ್ವಾಣಿ ರಾಜ್ಯಗೆ ಮೀ ಕೊರಿಯರ ದೀವಮಾ ರಾಜ್ಯಗೆ ಮಡುಜೆಹು ಇವತ್ತ ರಾಜ್ಯಗೆ ಮುಸ್ತಕ್ಬಲ್ ಬಿನಾಣಿ ರಾಜ್ಯಗೆ ಇಕ್ಸಾದು ಮಚ್ಚಕ್ಕಮ ವಾತಿ ಅಳೋನ್ ಮೆಣ್ಣ ಗಬೂಲ್ ಕುರವುಣಿ ಸರ್ಕಾರು ಕುರಮು ಮಿಗೆಂದ ಮಸಕ್ಕೆ ತಹುಗ ಮೀಗೆ ಎಮ್ಮೆ ರಂಗಳು ಗೊತ್ತಕ ವಾಣಿ ವಿಫಾರ್ ವೆರಿನ್ನ ಎಕ್ಕೊ ಮಿವಾಕ ದೆಕ್ಕುಮೆ ಅದಿ ತಿಬೆಫ್ಳು ಹಿಪ್ಪುಳುಗ ಉಫೆದೆ ಸುವಾಲ್ ತಂಗಮ ಹಿಪ್ಪುಳು ಉಫೆದೆ ಸುವಾಲೆ ಅಳೋನ್ ಮೆಣ್ಣ ಹಿಸ್ಸಾ ಕುರುಮೆ ಏಯ್ ಮೀಗೆ ಜವಾಬ್ದೇನ್ ವಕಿ ಅಮ ವಿಫಾರಿ ಪುರವ್ವ ಫರಾಯ್ತಕ ಬ್ಯಾಂಕಿಂಗ್ ಇನ್ಶೂರೆನ್ಸ್ ಅದಿ ಏಕಿ ಸೆಕ್ಟರ್ ತೋಗ ಬೇಫುಳು ನೂ ಬೇಫುಳು ವಕಿ ಅಮ ನುತಿಬ್ಬವಾಣೆ ಹೆಮ್ಮೆಮ ಏಕಿ ಬೇಫುಳ್ನ ಧನ್ಯವಾದ ಆಗಿ ಅಳೋನ್ ಮೆ ಹಾಂ ಮಿಕಮ್ಮಿ ಕುರಣಿ ಮಿಕಂ ಕುರಿಯ ಮಿಗೆ ನಡೆದ ಅಳೋ ನಮ್ಮ ಶುಕುರು ದಂಡವಂ ವರ ಅಮ ಗಿನ ಬೇಫುಳು ಮಿತಾಂಗ ಎವ ತಿಬ್ಬೆವಿ ಫೋನ್ ಕೋಲ್ಗೆ ಜರಿ ಆಮ್ ವೆಸ್ ಅಮ ಸುವಾಲ್ ಹುಷೇಳುವೇಣೆ ಅದಿ ತಿಬೇಫುಳ್ನ ವೆಸ್ ಅಳೋನ್ ಮೆಣ್ಣ ಸುವಾಲ್ ಕುರವೇಣೆ ಅದಿ ಸೋಷಲ್ ಮೀಡಿಯಾಗೆ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತಕ್ಕ ಹಾಸಗೊತೆಗ್ಗ ಇಕಾನಮಿಕ್ ಮಿನಿಸ್ಟ್ರಿಗೆ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತ ಸೋಷಲ್ ಮೀಡಿಯಾ ಥ್ರೂ ಕೊಬ್ಬ ಸುವಾಲ್ ಹುಷೇಳೇನ್ ಅದಿ ಅಳೋಂಡ ಗಬೂಲ್ ಕುರವೇ ಗೊತ್ತುಗ ಮೀ ಕಮ್ ಫೆಸಿಲಿಟೇಟ್ ಅಳೋಮಣ್ಣ ಮೀ ಕೊದ್ದೆವ್ವಣಿ ಪಿ ಎಸ್ ಎಮ್ ಕಮ ವಾತಿ ಪಿ ಎಸ್ ಎಮ್ ಲೈವ್ ಅದಿ ಪಿ ಎಸ್ ಎಮ್ಗೆ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತಕ್ಕ ಮೆಸ್ತಿವೆಪು ಅಮ ಸುವಾಲ್ ಹುಷೇಳುವೆ ಎಮ್ ಬಿ ಮೀ ಅಮ ವರಬುಡ ಶುಕುರ್ ದಂಡವಂತೆ ಅಳೋಣ ಅಮ ಕೂಡ ಮೀ ತಾರಫೆ ಧನ್ಯವಾದ ಎಮ್ಮೆ ಪುರುತ ಅಳುವಣಿಗೆ ಎಮ್ಮೆ ಐಫರಾತು ಎಮ್ಮೆ ದುರುಗ ಮಿಂಡವಿ ಆಮ ವರ ಬೊಡ ತಿಬೇಫುಣ್ಣ ಫರಿತ ಬೇಫುಳೆ ಮೊಹಮ್ಮದ್ ಫಿರಾಗ್ ಟ್ರಾವೆಲ್ ಟೂರಿಸಮ್ ಆದಿ ಏವಿಯೇಷನ್ ಸೆಕ್ಟರ್ಗೆ ಆಮ ಎಕ್ಸ್ಪರ್ಟೆ ರಾಜ್ಯಗ ವರ ಗಿಣ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ವರ ದುವಸ್ವಂದೆ ಕುರವ್ವ ಅದಿ ಕುರವ್ವಮಂಗ್ ಎಂದವ ಬೇಫುಳೆ ಅದಿ ಫಿರಾಗ ಜೆಹಿಗೆ ದಮ್ಮಿಂಡವಿ ಮೊಹಮ್ಮದ್ ಸಯೀದ್ ಬ್ಯಾಂಕ್ ಆಫ್ ಮಾಲ್ಡೀವ್ಸ್ಗೆ ವರ ಸೀನಿಯರ್ ರೆಪ್ರೆಸೆಂಟೇಟಿವೆ ಅಳೋನ್ ಮೆಂಗ್ ಧನ್ಯವಾದ ಧನ್ಯವಾದ ಮುಖ ವಡ್ಯಾಂಗ್ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಬ್ಯಾರಿವಣಿ ಹೆಡ್ ಆಫ್ ಬ್ರ್ಯಾಂಡಿಂಗ್ ದ ಬ್ರ್ಯಾಂಡ್ ಆ್ಯಂಡ್ ಮಾರ್ಕೆಟಿಂಗ್ ಸ್ಟ್ರಾಟಜಿ ಬೇಫ್ಲಾಗೆ ಟೈಟಲ್ ದಕ್ಕಿ ಇದೆಂಗ್ ಮೀನವಿ ವಾಹಿದ್ ಅಳೋನ್ ಮೆಂಗ್ ಎಮ್ಮೆಣ್ಣ ಫರಿತ ಬೇಫ್ಳೆ ಚೇರ್ಮನ್ ದಿವೆ ಇನ್ಶೂರೆನ್ಸ್ ಕಂಪನಿ ಅದಿ ಹೇಗೆ ಇತರ ಎನ್ಸಿಸ್ ಫಿಷರೀಸ್ಗೆ ಕೋ ಓಣಾಯ ವೆಸ್ಮೆ ದಾಳೋಣಿಗೆ ಕಣಫರಾತು ಅಳೋಣ ಎಮ್ಮೆ ಗಾತುಗ ಮೀನವಿ ಶಿಮಾದ್ ಇಬ್ರಾಹಿಂ ಎಸ್ ಟಿ ಒಗೆ ಮ್ಯಾನೇಜಿಂಗ್ ಡೈರೆಕ್ಟರ್ ಅದಿ ಹೇಗೆ ಶಿಮಾದುಗೆ ಕಣಫರಾತ ಮೀ ಉಣ್ಣವಿ ಆಮಿರ್ ಆಮಿರ್ ಮನ್ಸೂರ್ ವರ ಮಶೂರ್ ವ್ಯಾಪಾರ ವೇರಿ ಮ್ಯಾನೇಜಿಂಗ್ ಡೈರೆಕ್ಟರ್ ದಿಲ್ಲಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ವರ ಫುಳಾ ದಾರ್ಯಾಗ ರಾಜ್ಯ ಮುದಾ ಇಂಪೋರ್ಟ್ ಕೊಂಗ್ ಅದಿ ಟ್ರಾನ್ಸ್ಪೋರ್ಟ್ ಸೆಕ್ಟರ್ ಲಾಜಿಸ್ಟಿಕ್ಸ್ ಫ್ರೇಟ್ ಕಂತತ್ತೋಗ ರಂಗಳ ಮೌಲುಮ ದೆವ್ವೆಣ್ ವೇಫುಳೆ ದೆಂಗ್ ಹಮ ಕೂಡ ವಗುತ್ಕೊಳ್ಳುತ್ತಿರೇಗ ಅಬ್ದೋ ಸವಾದ್ ಅಳೋಮಣ್ಣ ಜಾಯಿನ್ ಕುರವ್ವಾಣೆ ಸವಾದೇಯಿ ಚೇರ್ಮನ್ ಆ್ಯಂಡ್ ಮ್ಯಾನೇಜಿಂಗ್ ಡೈರೆಕ್ಟರ್ ವರ ಫುಳಾ ದಾರ್ಯಾಗ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಗೆ ಹಿದ್ಮೆ ಫೋರ್ ಕೊದ್ದೆ ಫರಾತೆ ಅದಿ ಹಾರ್ಡ್ವೇ ಆಗಿ ವ್ಯಫಾರಿಗೆ ಹಮ ಇಮಿನೇಟ್ ಅನ್ನುವ ಬೇಫುಳ್ ಏನು ಅಳೋಣ ಮಾಗಿನ ಹಮ ಇತರ ವಾಹಕೇ ಕಣ್ ನುಗೊಸ್ ಇಟ್ಸ್ ಅದುಗೆ ದೆಫರಾಯಂಗ್ ಅಳ್ಗೊಂಡು ಮೆಂಗೆ ಮಿರೇಗ ಮೌಲುವ ಕಮ್ಮಿ ವಾಣಿ ಹೇಗೆ ಹಗೀಗತ ಅದಿ ಹಗೀಗತ ಹಿಲಾಫ ದೆಕ್ಕವೇ ಬಯ ಕಂಕಮ ಅಮ ತಿವೆ ಫುಳುಂಗೆ ಇಪ್ಪುಳು ಗೊಫೆದೆ ಸುವಾಲ್ ತಕ ನುವತ ಇಪ್ಪುಳು ಗೊಫೆದೆ ಏಕೆ ಕಂಕಮ ಮೌದು ತಕ ಜವಾಬ್ ದ ಫೇಷು ಮುಗ್ಗು ತುಂಬ ಅಳ್ಗೊಂಡು ಫುರುತ್ತಮ ಫಿರಾಗ ಧನ್ಯವಾದ ಅಮ ಕೂಡ ಬಸ್ಕೊಳ್ಳೆ ವಿದಾಳು
1: ಅಸ್ಲಾಮು ಅಲೈಕುಂ ಶುಕ್ರಿಯಾ ಮಿನಿಸ್ಟರ್ ಮಿಫದ ಮೀ ಡಿಸ್ಕಷನ್ನ ಕಾಣ ಜೆಹುಂ ಮೀ ಹಮ ವರ ಅಳ್ಗೊಂಡ ಮಿಕಾಲ್ ವಗುತೆಗೆ ವರ ಉಮ್ಮೀದ್ ಕುರಿ ಕಮೆ ಇದೇನೆ ಮೀ ಅಳ್ಗೊಂಡ ಮೆಂಗೆ ತೆರೆಯ ಗವರ ಹಿಂಗಮ ನುಜಹುಮ ಆದಿ ಹಸ್ ಹಸ್ ಕಂತತಕ್ಕೆ ಎಕನಮಿಗ ಮಿದಿಮಾ ಮಸಲ್ ತಗ ದೆಕೆ ಮುಂದಣಿ ಏನಮ್ಮ ಸರ್ ಅಳ್ಗೊಂಡು ಗಬೂಲ್ ಕುರಾಗೊತ್ತುಗ ಕೊಮ್ಮೆ ಬೈಕು ಅದಿ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಕ ಮಸಕೆ ಕುರಿ ಕಮ್ಮ ಕಣ್ಣಮ್ಮ ಸ ಏಕಂಕ ಬಲ ಮಿನಂಜೆ ಬೈಕೊಸ್ತಿಬೆ ಮಿಸ ಸರ್ಕಾರ ಅಬದಸ್ ಕುರಾಣಿ ರೈತಕ ಬೇಣುವ ಕಂತತಕ್ಕೆ ತಂಗೆ ಹೇಗೆ ತೆರೆಯಗ ಬೈಫಾರ ಹುಣ್ಣಾಣ ಅಳ್ಗೊಂಡು ಹಿಂಗಮ್ಮ ನುಜೆ ಕಿತಮ್ ಕಮ್ಮೆ ಬಿಸ್ ಅದು ಹಿಂಗಮ್ಮ ಜೇ ಕಂತತ್ತ ಬಿಸ್ ಏನಮ್ಮ ಸರ್ ಗೌಮೆಗೆ ಎಕ್ತಿಸೋದಕ್ಕೆ ಸಿಯಾಸಿ ಕಂತತಕ್ಕವರೆ ಬೋಡ ಎಮ್ಮೆಂಗೆ ದಿರಿಯೋಳು ಮಾ ಗುಳಿಫೈ ಕಮೆ ಏಮಿ ಮಾಡ್ಗೊಂಡು ಗಬೂಲ್ ಕುರಾಗೊತ್ತುಗ ಸರ್ಕಾರ ಅದಕ್ಕೊಮ್ಮೆ ಸರ್ಕಾರ ಒತ್ತಸ್ ಗೌಮೆ ಕುರಿಯ ಗೆಂದಿವ ಮಟ್ಟಕ ಕುರಂಜೆ ಹುರಿ ಹಾಕಂತತ್ತಕ್ಕೆ ಸರ್ಕಾರ ಕುರ ಮುಂದಾಣೆ ಏಮಿ ಮೇಕಮ ಏ ಅಳ್ಗೊಂಡು ಮೇ ಮಿಸ್ನಿಂಜೆ ಕಮೆ ದೆನ್ ಅಳ್ಗೊಂಡು ಉದಣ್ಣು ಮಿಹಾರ ಮೀ ಅಳ್ಗೊಂಡು ಎಮ್ಮೆ ಹಿಗ್ಗೆ ಎಮ್ ದಸ್ವರಕ್ಕೆ ಎಮ್ ಇದ್ಬಸ್ಕೊಳು ಮೀ ಮಸಕ್ಕೆ ಮಿದಾಗೊತ್ತು ಮಿದಣ್ಣ ದುನಿಯಾಗೆ ಎಕ್ಸೋದಂಗೆ ಬದಲ್ತಕ ಈಗ ಅಳ್ಗೊಂಡು ಮೆಣ್ಣೆ ಸಮಯ ಉಂದಗುತ್ತ ತಹಮ್ಮ ಕುರಂಜೆ ಆಮೇ ಗೊತ್ತ ಅಳ್ಗೊಂಡು ಮೆಂಗೆ ತೆರೆ ಗುರಿ ಮಸಲ್ತೆ ಅಳ್ಗೊಂಡು ಮೇ ಹಲ್ಲು ಕುರಂಜೆ ಬರಬಡ ಶುಕ್ರಿಯಾ ದೆಂಗ ಅಳ್ಗೊಂಡು ಅದಮ್ಮ ಸ್ವಾದಲ್ಲಿ ಬಿಜ ಅಳ್ಗೊಂಡು ಕುರಿಯ ಗೆಂದಾಣ ಅದು ಶುಕ್ರಿಯಾ
0: ಅದು ரொம்ப சுக்ரியா ஃபீல் ஆகும் சைத்
2: சுக்ரியா මේ ඒක වැඩන්නාන හොරයා බේෆ්‍රොන්ස් බැංක් ඔෆ් මෝරිස්සක රාජ්‍යයේ ඉක්තිසාදුගේ හැම මෑ ඉන්ජිනු ඒ බැංක් ඔෆ් මෝරිස්ස රාජ්‍යයේ ඉක්තිසාදම යනනේ ඉකොනොමික්ස් ටර්ම් කුන් දන්නවා නම කෝරිලේෂන් ගේ 0.96 ගේ ඩිෆරන්ස් ඒ মানে අමක කෝරිලේෂන් එකේ වෙජ්ජයක মানে කි 7% ඒ ඉක්තිසාද ඒ ඒ ඉන්ස්ටිටියුෂන් එක ගුණුන් එබැනේ හවුන් මෙන් බැංක් ඔෆ් මෝරිස්ස රාජ්‍යයේ ඉක්තිසාදම යති සුමෙප්පෙන්නෝයින් හයි වර බොඩ ගුලිෆම ඇති ඉක්තිසාද රංගලුවෑරු බැංක් ඔෆ් මෝරිස් රංගලුවානේ ඉක්තිසාද ලොළුන් අන්නේරු බැංක් ඔෆ් මෝරිස් වෙස් ලොළුන් අන්නාන් දැන් අරුන් මෙන් හාසකො මී අහර තෙරේග මී අරුන් මෙන්න මී දිමාවි බයි කංක අරුන් ෆාහ කොල්ලාන අස්තු දුනියේග හඟුරාමතකෙන් ෆෙෂුනේ කී හැමේකන මී අහර කුණු එතො හසකොමි අවන්ඩ හිවනි ටරිසම් සෙක්ටර්ග බේෆලු ෆාහකර වෙන කන්නෙන් මේ රශියයා යුක්රේන්ගේ මස්සලය කිය සවුන් මෙන්නන් හ අරුන්මෙන්ගේ මේ ඉක්තිසාදන් අරුන්මෙන්ගේ ඉන්කම්ම හසකො බැංකින් අදි ටරිසම් සෙක්ටර්ගේ ඉන්කම්මන් හම යකීග මේ ඉම්පෙක්ට් කුරිය එක්කමේ දෙන් එ හවන්මෙන් අනෙකැස් මේ අහරු ෆෙබ්‍රරිය හමය මේ ෆාහකර වනි අනෙකයිස් ඉතුරු හඟුරා මේක එකීග රාජ්‍යය මේ ටරිසම් සෙක්ටර්න් ඉම්පෙක්ට අවුන් මේ ෆාගවගෙන්දී දැන් මිකමන් අරුන්මෙන් මේ එම්මෙ මුහිම්මුකමෙන් මිකුරණි මසකතය ගොතුව මිකුරණි ඉක්තිසාද හකත ගෙනස්තෙන් ඉන්ජෙක්ටු මිකුරණි අරුන්මෙන්ගේ ලෝන් පෝට්ෆෝලියෝ ඉතුරු කුරුමා අධි හාස්සකො රාජ්‍යකි ඩොලර බරෝසා එෆෙක් ගෞමෙන් වීම අරුන්මෙන් මේ ඩොලරුගේ ගොතුන් මේ ආමුන්නශාදී ව්‍යපාරිතක ඩොලර දූකුරුන් දැ අවුන් කොමිසරක මිනිස්ටර් නම්බර් වර කුඩකොත් දන්නවාලාන අරුන්මෙන් මිහාරු මිදනි කොම්මෙ දුවහක එගේත හුකුරු ඊදු හම කොම්මෙ දුවහකම් මිදනී දේ පොයින්ට් හතෙන් මිලියන් ඩොලරු කොම්මෙ දුහකු වික්කමු ඇත මේ තෙරේගවුන් පහ කොල්ලාන හම මේ කාඩුතක මේ බයි බේෆරොන්න පහරක කාඩු මේ ට්‍රන්සෙක්ෂන් එහෙදේ වගුතුතකින් බාද එහෙනමෙස් මේ කාඩ් ට්‍රන්සෙක්ෂන් සිමනය ගොතක් මේ ව්‍යපාරිතක දූකුරා ටීටීන් අරුන්ෙන් දූකුරා ඩොලරු සිමනයහෙන් හම කොම්මෙ දුකරුන් මිදන ගෑගනක දේ පොයින්ට් හතෙන් මිලියන් ඩොලරු වික්කමු දැන් අරුණ මියහරු මේ හසකරුන් ෆාහ කොල්ලාන මේ මිහාතන අරුණ මෙවැනි ගෑගනක මියහරු තෙරේග මේ බැංක් රේටුග මිදන්න හම බැංකුගේ ෆනල් සාරිස් දේගේ රේටුග ගෑගනක මේ එකනමීය ෆස්සතයක 70 මිලියන් ඩොලර් වික්කා ෆින් ඇතු මිදිය හැම්මස් තෙරේග අධි ෆාහ කොල්ලාන ඒගේ ඉතුරුන් අරුන්මෙන් මේ හම මේ ඩොලරුන් එක කහල මොමලත් අරුන්මෙන්ගේ හසකො ව්‍යපාරිත කුම්බේනුම් වාතය අරුන් මෙවැනි මියහරු තෙරේග මිදිය හැම්මස් දොස් තෙරේග 270 මිලියන් ඩොලර් ඩොලරුන් ලෝනුගේ ගොතුග දී දුකොෆ් දෙ අරුන් පාහ කොල්ලාන අරුන්මෙන්ගේ මිදිය අහරු අරුන්මෙන් අහරු නිම්මාලීරුවෙස් මේ අරුන්මෙන්න ටෝටල් මේ දුකොල්ලෙවනි 30 බිලියන් රුපියයාග ලෝන එහෙන්නම සරුන්මෙන් මේ හැම්මස් දෝස් නිමනේරු ගෑගණඩක මිහාරු 9 බිලියන ගාත අරුන් මෙන්නම් මෙවැනි ඉක්තිසාදම් මේ එකකි බේනුන්තක ව්‍යපාරිතක හාසකොම් මිදන ආම ෆරදුන්නා ව්‍යපාරිත හිමනයහෙන් ලෝනු දුකොෆ් ශුක්‍ර
0: කුරියා හම ප්‍රෝග්‍රාම්ග මේ සුවාදුගේ තෙරයම් වෙස අද ඉතුරු තෆසීල්ලා දාන ශක්ක වෙස්න එම්ම ගෙන සුවාද අවුන් එකශීගම්වා එත්තම් බැංක් ඔෆ් මෝල්ඩීව්සකි එහම මේ මිහාරු වෙස්සම අවති දෙවවි මෞදුමාත ආදි කුරියන් ප්‍රෝග්‍රාම් තෙරේග ඔය නිස වගුත්තහෝ ගලවන්න යගින් සයි අමාසුවකෙන් වරගෙන සුවාදත අවුන් එකශීගෙන් වේ වර බොඩ ශකුරිය ඇගතු මේ වායි ෆෙට්ටුම ගොතුන් කොමස්කොල විදාලෝම
3: අවන බේ සම මේ සයි මේ මිස්ට විදාල පදෑන් අධි ෆිරග මේ විදාල පදෑන් මේ වගතක අවුන් මෙන්න එම්ම හිග්‍යෑම දෝස් කොල නොනේ අවුන් දන්නවා එක ඔකෝ අගුණම පාහකොදන අවුන්ු මේ ඉන්වෝල්ව එස් සෙක්ටර් ඒ ෆිෂරි සෙක්ටර්ග වාකැන් ෆට්ටාදාන මිදියාහරුස්සුර මේ ෆිෂරි සෙක්ටර්ගේ මසක්කත පුදක මේ රංගල කුරියම් මේ අරබුන් ගොස්සවනි අද එම හිසාපතුකම වෙස් ෙන ඩන්නවා නම රාජ්‍යයක මේ ෆිෂරිස් එක්ස්පෝට්ස් මච්ච දමු ගොස්ස මේ ඇවරු එන්නවෙස් මේ මෙහරු ඊරාන්ගේ මේ හගුරාමයා ගුලිගෙන් මේ තෙළු ගගු වර බොඩ කුල්ලියක මච්ච මේ දියම ෆිෂරි සෙක්ටය මේ වර බොඩ ලොලුන් තැකෙන් එරි ඒ වගුතු මේ එහා බොඩ තෙලක උපදගෙන් දියෑම මස්රෙන්න්න ස්වරපොට දච්චක වහන්නම සරකාරු රහලු ෆේවලෙන් මේ අලු වැදවී මස්වරෙන්න්න තෙව අගු හෙවකොත් දෙවම හිසාපු ගන කැවස් මේ මස්වරිකම සෙක්ට ඉතුරන් අවර ඉවයි වගෙන් දිය අදියගේ ඉතුරුම් මේ අදියස් මේ තෙළුගගු මුලින් තිරිය නොවේ එහැන් එ නමස් මේ කුරියවර රඟල මෙහර කුරිය තමුන් බෙදනි අද ඔල් පහ කොල්ලාන බේගේ ඉතුරුම් මේ මස්වරකම සෙක්ටර්ග අගුණ මෙවිහා මේ දොස් වෙගෙන් දියරුග පිටේතරෙන් සරකාර වෙගෙන් නැවි බදල් ඒ මහග අගු ෆ්ලෝට් කරුම් ඒ වර රගලු බදලේ මේ සරකාර මේ ගෙන් නැවි ඒ මේ කුරීක වාගත කි මහ මස් ගන්න අගු මේනනේ මිෆ්කෝයෙන් ෆික්ස් කොෆම යොන්නනේ හැමෙම කයි එති ගණගෙන් මේ බේරුග මාකට් එක මෙචුවා ගතක එක්ස්පෝර්ට් කරන නොකර වෙන වෙස් මිහාර් මිනුනේ අගු කොමස්වරග ෆ්ලෝට් එක මේ ගෙන් නැවි හැම මිහාර් ඕපන් මාකට් එක කොම්පීට් කරවෙගෙන් මිහාර් මිදිය එංගහරදෝ කියවන දන්නවානේ ප්‍රයිවට් සෙක්ටර් යා මේ මිෆ්කෝ යා එමෙ පොඩ කොම්පිටිටිව් එන්වයරන්මන්ට් එක මස්වරිකම් මේ හිඟමුන් මේ අන්න දුවස්වරේ දැන් මේ මිකමුග එමෙ හල්ලකී අස මස්වරිකම් සෙක්ටර් එක සෙම්බඩ මේ ෆියුචර් එක කිව්වස් ඒ එකත කොම්පිටිටිව් මාකට් එකක එකන් කරමුග දෙව කරමු දිය තේ ගොඩනන පදයන් මේ මස්වරිකම් සෙක්ටර් එකේ ඩොලර් රාජ්‍ය වෙද්දුමුග එමෙ මේ මුහිම් ටුරිසම් සෙක්ටර් නගාව එම්ම බොඩු දවරෙන් කතා කරා මේ සෙක්ටර් දැන් අනක මේ මේ සෙක්ටර් සවබොන් මේ වකිවකි රත්තකුගේ මේ රත්තව කොමියුනිටි තක වෙස් ෆුදරක බොඩු ඩිරෙක්ට් ඉම්පැක්ට් එක ගොන්න සෙක්ටර් එක වාති වේ මේ වර මුහිම් සෙක්ටර් එක මාළු දෙකෙනි මිකහල මේ දඬිවලෙක්ක මේ රාජ්‍යයේ ඉක්තසාද කුරි මේ නගහෙට්ටු මට්ටක වර මේ මුහිම කොන්ට්‍රිබියුෂන් දෙවිදාන සෙක්ටර් එක මාළු දෙකේ එහෙම මිකතව ෆාකොල්
0: අලුවන් මේ වාහක දක්වම මේකෙන්දරේ මේ මේ මිසාලක මිනිස්ට්‍රීගේ ෆරාතුම් කමුග වියස් අලුවන් ගබෝල් කරවන් ගතුග මේ ඩයිලොග් කුරිය දාංජේ මේ ඩයිලොග් කුරිය දාංජේ මිසාලක තිබෙෆුරුන්ති විෆාර් වෙන හස්සක ඒවියේෂන් සෙක්ටර් එක ෆිරාග මිහා දුම මසෙක් කරවි ඇති ඒවියේෂන් සෙක්ටර් නෝනස් මිසාලක කඬුග දුවා බෝට් එක කමුග වියස් මච්චන් අරා ක්‍රූස් කුරා ෆ්ලයිට් එක කමුග වියස් ටර්බියුලන්ට් වෙදාග කැප්ටන්ගේ සිම්මායකි ඩෙස්ටිනේෂන් ක්‍රේෂ් නුවේ රංගල මැනේජ් කොගෙන් ගෙන්දියු අලුගන් මීති රිලේට් කරවේ තෝ මෙබදන දුනියගේ ඉකොනොමිය සරහද්දුගේ ඉකොනොමිය අදි මිඩල් ඉස්ටුගේ හංගුරාමය කුරින් යුක්‍රේන් ගෝ වර ජමාම් වෙච්ච කුරිය දාත දුනියගේ හුන්නාන තා කොන්ට්‍රෝල් නුවාන කන්තතු එව්වස් මේක කොන්ට්‍රෝල් නුවාන කන්ත තෙහෙන්නමස් එකංකං එහෙම් දිමා වීම මේක තෆාතකම් යන්නනි සරුකාරකුන් එකමකා දේතරේ අමල් කුරා ගොයි ඩීල් කුරා වේ ස්ටේබල් කුරුමට්ටක එහෙම මේ කුරිය වඩන්නවාර කොම්මස් වරක තිබේෆුළුමස් තිබේෆුළුන්ගේ නසරියාත මිකමුග ඔයි ගොයි අලවන්න හියවනි කොම්මස් වරකන් හයිලයිට් කොල්ලෙව්වුන් රංගලුකමක වෙදාන හියාල් තෆාතු වාන එහෙන්නමස් හියාල් තෆාතු මුගෙ තෙරෙම්වෙස් කම් වාංජේහෙන ගොතකී අලවන්න එම්එන්එස් ගබූල් කුරායතුක රාජ්‍යගේ ඉකොනොමි ස්ටේබල් වාම් වාන අදි ක්‍රේෂ් වියන උදී කංකං කුරෙවෙන්වානේ කුරෙ වේනෙ ගොතකී ඒ කොන්ෆිඩන්ස් බිල්ඩ් කොග්ගේ ඒ ඒ වාහක අලොන් මෙන්න මේ දෙකේ වෙන්නේ දැන් තෝ ශ්‍රීමත්
4: ශුක්‍රීයා මිනිස්ටර් දෙම මිනිස්ටර් ටීවී දාලුවෙන් මේ අදි හැම්බෝන් දාලුවෙන් අලොන් මිටණිය වර චැලෙන්ජින් දොස් කොල අලොන් දෙකේ ෆින් රස්මි හයිසියතුන් මසගේ කොෆින් හතර ක්‍රයිසිස් එක හැම පොරතම දෙහා සශෙග්ග අලොන් ෆිනෑන්ස් මිනිස්ට්‍රි ගේරු දරඤ්ඤා බෙහෙ section game is me account runi eruge financial crisis dia sashega demmiyai covid alman ega phon russia ukraine wo dem miharu inga hanguram aruna nedekin hagigatu miyavure iktisada impact bodwi dwas kole ekam eruge hadataka miharu hadata avunu ala badar dem minister vidal hen emma puratama first response hanguram yudan kurumayaku නොනි හංගුරම් ෆෂමයක රෝදම මේ රෝද ෆෂන් දොස් කොළන් ඔබ රෝදම තරගන්න රයිස් ඩොක්ටර් මොයිස් වගතුන් ඔපෙද්ද ක්‍රයිසිස් කොමිටිය කොමිටියගේ කෝච ඇක්කන මිනිස්ටර්කි අවුන් මෙන් හම වර ගිනයන් ක්‍රයිසිස් කොමිටියෙන් හාජර වේ පේපර් තන් හොෂාලන් දෙම්මෙ තිබේ ෆුලන් තිබි දාලේ වර ගින හල්ලු තන් අස්තෝරුන ලිවිගෙන් දිය මේ ක්‍රයිසිස් කොමිටිය තෙරෙන් තකතියගේ අවේලබිලිටි බදාරු දුනියගේ ගින ගවමුතකුන් බයම් මුදාතන් හුස්සගෙන් දියරු හාසකො තෙදාබෙහ මුදාතන් ඒවියේෂන් ෆියල් හුස්සගෙන් ෆිරගුන්න ගොඩාගන්න යුරප්ගේ බය ඩෙස්ටිනේෂන් තකුන් ෆ්ලේට් තන් හුට්ටාලිරු දිවරාජ්‍යන් ඒවියේෂන් ෆියල් බරාබර ගෙනස්තවුණු රාජ්‍ය තේවතරමි කරණි එස් ටී ඔයා අමිල බය කුම්පින්තක ගුලිගෙන් අරුන්මෙන් අරුන්මෙන්ගේ තෙරේග ඕගනයිස්වගෙන් දිවරාජ්‍ය තෙදක ගේහක ජවනනුදෙන් රාජ්‍ය එම කාරියම් බදා කොඥා ඉන්ඩියා ලංකා හම මියුන් කියවග ජයගෙන් ರೇಷನ್ ಕೊಗ್ಗೆ ಅದು ಬೈತಂತನು ವಕಿ ಹೋಗುತ್ತೆ ಗೇಸ್ ಫೋರ್ ನೋಕೊದ್ದಿ ಬೈ ರೆಸ್ಟೋರೆಂಟ್ ಹಿದುಮೆಕ್ಕೆಂಡು ಬೋರಿ ದಿವೇ ರಾಜ್ಯಗ ಅದು ಮೇಧಾಮೆ ಅದ್ಲಾಹಿರ ಅದು ಕೊರಬೀತಿ ಮೀಂಗೆ ಬಸ್ ಮುದ್ದೆ ಕಂದು ಅವನು ತಪ್ಸೀಲ್ ತಗ ಫೌಂದಾಣ ಅಸಾಸಿ ಏಹೆಂ ಭಾವತ್ತಗ ಬದ ಕಾಡುಗ ಭಾವತ್ ತಗೋ ಹಮ ಅಗು ಅವಳು ಹಿಫಾಟ ಬರಾಬರ ಫೋರ್ ಕೊದ್ದೆ ದೆನ್ ಕ್ರೈಸಿಸ್ ಸಹ ಗುಳಿಗೆ ಅದು ಹೇಗೆ ತಂಕೊಳ ದೋಸ್ಕೊಳಕ್ಕೆ ಕುರಿಂಗ್ ಅಸಾಸಿ ಭಾವತ್ತಕ್ಕೆ ಎತ್ತರ ಕುರೋ ಇತರ ಕುರೋಣು ತೇವೀಸ್ ಭಾವತೆ ಅವನು ದನ್ವಾಣಿ ಹಗಿಗತ್ತು ಏಯ್ ಸರ್ಕಾರ ವರ ಮುಹಿಮ ಫಿಯೋಳಗೆ ಮೀ ಮೀ ತೇವೀಸ್ ಭಾವತ್ತ ಮೀ ಎತ್ತರ ಇತರ ಕುರವಣಿ ಆಮಕ ರಮದಾ ಮೊಹಗ ಭಯ ಮುದಾತ ಹುಸ್ವೆ ಮುದಾದ ಬಡವಾತಿ ಮಿದಿಯ ರಮದಾ ಮೊಹ ಗುಳುವಾಗ ಮೀ ಮುದಾ ಇತರ ಕುರವಣಿ ಯಾಕಮ ಅವನು ದನ್ವಾಣಿ ಏಯಮ ವರ ರಂಗಳು ಇನಿಷಿಯೇಟಿವ್ ಕಮ ಯಾ ಗುಳಿಗೆ ಅವಳ ಮೀ ಕುರಿಮ್ಮಿ ಕುರಂ ಮಿದ ಇಂಟರ್ವೆನ್ಷನ್ ಕುರಿಂಗ್ ಅವಳು ಆಮುಖಂ ಹೇದಾಗುತ್ತೆ ಕಿ ಮಾಕಟು ಅಂತ ಕತಿ ಮದುವಾದ ವಸ್ಕೊಳಗ ಇಂಟರ್ವ್ಯೂನ್ ಕೊಲ್ದಾಣಿ ಎಸ್ ಟಿ ಎಂ ಬೈ ಎಫ್ ಆರ್ ಕಾಶ್ ಬೈ ಎಫ್ ಆರ್ ಲುಂಬೋ ಕೇರಟ್ ಜಿಂಜಾಫದ ಮುದ ಗೆಂದ ಮೀ ಆಮುಖಂ ಎಸ್ ಟಿ ಎಂ ಗೆಂದ ಮುದ್ದೆದನ್ನು ಯಾಕಮ ಮಿದಿಯ ರಮದಾಮ ಅವಳ ಮೇ ಮೀ ಮುದಾತ ಮಿಗೆನೈ ಅವಳ ಅಸಾಸಿ ಭಾವತ್ತ ಕಮ್ಮಿ ಭಾವತ್ತ ಇತರು ಕುರ ನೀವು ಯಾ ಮೀಗ ಸೋಭಂಗ್ ಹಗಿಗತ್ತು ಹೇಯೋ ಬದಲತಕ್ಕ ಲಿವಿ ಗೆಂದ್ಯ ದೆನ್ ತಕತಿ ಅಗಕಿ ಏ ದುನಿಯಾ ಬಾಜಾರ್ ರಾಜ್ಯಕ್ಕೆ ಇಂಪೋರ್ಟ್ ಬೇಸ್ಡ್ ಇಕೋನಮಿಕ್ ಆತಿ ದುನಿಯಾ ಬಾಜಾರ್ಗ ಹುಣ್ಣ ಬೇಸ್ ಪ್ರೈಸ್ ಅವಳು ಡಿಪೆಂಡ್ ಅಂಜೇನಿ ಮೀಗ ತರ ಕುರೋಣ ಕಂತ ತಗೊಂಡು ಪ್ರೋಗ್ರಾಮ್ ತರ ಅಂದಾಣ ಯಾಕೆ ಸ್ವಾತ ಸ್ವಲ್ಪ ಸ್ವಾತ ದಾಣ ಇರೋದು ಕುರಿಯ ಜವಾಬ್ ಶುಕ್ರಿಯ
0: ಆಮೇರ್
5: ಅದೇ ಅಳ್ಕೊಂಡು ಅಳ್ಕೊಂಡು ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ಗೆ ಮೀ ಬ್ಯಾರ್ವಣಿ ಹಿಂಗೆ ಅಮಿಲ್ಲ ವಿ ಎಫ್ ಆರ್ ವೆರಿಗೆ ಆಸಿಯಾತು ಅಳ್ಕೊಂಡು ಲಿಲಿ ಇಂಟರ್ನ್ಯಾಷನಲ್ ವರಗ್ಗಿನ ಕಾಬೋತಗತೆ ತರ್ಕುರ ಬಾಯ್ ಹಿಂಗೆ ದೆನ್ ವರಗ್ಗಿನ ಮಿಹಾರು ಐ ಬಾ ಅಡುವೆ ಹಿಂಗೆ ಕಾಬೋ ತಗತಿ ಅಗು ಮಚ್ಚ ದಾವಾಕ ವರಗ್ಗಿನ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ ತಗೋ ಮಿವಾಕ ತೆಗೆ ಬದೇಕವೆ ದೆನ್ ಅಳ್ಕೊಂಡು ಸಮ ಎಬ್ಬಸ್ ವಾಂಗ್ ಹಿಂಗೆ ಅಗು ಮಚ್ಚ ದಾಣೆ ಏಕಮ್ಮ ಎಬ್ಬಸ್ ಪ್ಲಾಟ್ಫಾರ್ಮ್ಗೆ ಎಬ್ಬಸ್ ಬೇಕು ನುಬ್ಬಣೆ ಹೇಗೆ ಸಬಬೆ ಕೀಣೆ ವೆಗಂತ ಆಗ ಮಚ್ಚ ದಾಣಿ ಕೀ ವೆಗಂತ ಆಗ ಮಚ್ಚ ಗೊಸ್ಸ ಊರಿ ಅಳ್ಕೊಂಡು ಮೀ ಮೀಗ ಮೀ ಮೀಗೆ ಫಹತು ಅಣ್ಣ ಸ್ವಾಲ್ ತಗ ಅಳ್ಕೊಂಡೆ ಜವಾಬ್ದೇಣ ಹಿಂಗೆ ಕೀ ವೆಗಂತ ಅಳ್ಕೊಂಡು ಬೆಂಗೆ ನೆಚ್ಚಿ ಕೊಂಡು ನಿಸ್ಪತ್ಕುಂತ ಆಗ್ಬಿಡುವೆ ಫಹುರಿ ಕೀ ವೆಗಂತ ಆಗ್ಬಿಡ್ವಾಣಿ ಹಿಂಗೆ
0: ಸವಾಜ್ಞಾರ ಅವಳಮಣ್ಣ ಜಾಯಿನ್ ಕೊರವೆ
1: ಶುಕ್ರಿಯ ಅದು ಅಳ್ಕೊಂಡು ವಸ್ ಮೀ ಪ್ರೋಗ್ರಾಮ್ ಬ್ಯಾರಿ ಮೀ ಅಮಿಲ್ಲ ವಿ ಎಫ್ ಆರ್ ವೇರಿಗೆ ಹಸಿಯತ್ತು ಅಳ್ಕೊಂಡು ಕಿ ಮೀ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಅದಿ ಹಾರ್ಡ್ವೇರ್ ವಿ ಎಫ್ ಆರ್ ಯಾ ಹೇಗೆಂತ ಲಾಜಿಸ್ಟಿಕ್ಸ್ ಅದು ಪ್ರೊಜೆಕ್ಟ್ಸ್ಗೆ ಪ್ರೊಜೆಕ್ಟ್ಸ್ ತ ರಾಜ್ಯಗೆ ಹಾಸಕೊ ಮೀ ಅನ್ನ ರಿಸೋರ್ಟ್ ಪ್ರೊಜೆಕ್ಟ್ಸ್ ತಗೋತೇರೆ ವರ ಫುಳಾಕೊಂಬ ಸೆಕೆ ಕುರ ಎಕ್ಕೊಂಫುಡಿಕಮ ಸಾಸಿ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಇತ್ತಾಗ ಎಮ್ ಡಿ ಅಂಡ್ ಸಿ ಇ ಒ ದ ಲಿಯೋ ಗ್ರೂಪ್ಗೆ ಎಮ್ ಡಿ ಅಳ್ಕೊಂಡು ಹಿಂಗೆ ಅಳ್ಕೊಂಡ ಗಬೂದು ಕುರವಣ ಗೊತ್ತು ಗಂಬಿ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ಗೆ ರಾ ಮೆಟೀರಿಯಲ್ ಹಾಸಕೊ ಹಿಲಿಯ ಹಿಲವಯ್ಯ ಸಿಬಿದ್ಯ ದಗಂಡ ಮಿಹಿಂವಿ ಪುರಿಹಾಸಾಮತ್ತಕ್ಕೆ ವೆಸ್ ಮಿಹಾರು ಹಮೇಕಣಿ ಅಗ್ಬೋಡು ಹೇಗೆ ಉಳಿನಿಕ್ಕೆ ರಾಜ್ಯಗೆ ಕಂಜಿನ ಮೀ ಅಗ್ಬೋಡು ಕಂಗ್ ಆಸೆ ಬೇ ಇದೆ ಹಮ ಏಕಿ ಸಾಬ್ತಕ ಅವರಿಗೆ ಮಿಸಾಲಕ ಗಲ್ಫ್ ಹಗುರಾಮಯ ಗುಳಿಗೆ ರಸದ ಹೇಮ ನುಣಿಯ ಫುಜೈರ ಹಿಸಾಬ ಬಿಹಾರು ಎಕ್ಸ್ಪೋರ್ಟ್ ಕೊರೋ ಹುಟ್ಟಾಲೆ ದಿಹರಾಜ್ಯ ಎಂಬ ಗಿನದಗೆ ವಿಭಾವತುಗೆ ರಾ ಮೆಟೀರಿಯಲ್ಸ್ ಎತ್ತರ ಕೊರ ಮುಂದೆ ಏಯ್ ಮೀಗೆ ಕೊರಿ ಗಲ್ಫ್ಗೆ ಸರಹದ್ದು ಹಾಸಕೋ ದುಬಾಯಿಗೆ ಏರಿಯಾ ಯು ಎಗೆ ಏರಿಯಾ ತೆರಿಗೆ

0: වරගින විහිංගොස් වරගින කන්තත්තන් එබහුර මේ එච්චේතා බොඩ මාද ඩොලර හොරි චෙලෙන්ස් තක අලුගුණ ගබුල් කරයකොතු අද පහුන්ගේ තක්ස තක් දෙවෙන ස්කරේ.
1: මේ වරපොඩ ශුකරය අයගත හම ෆැසුමුගේ ගොතුන් බැක්කාද වාහකත අලුවන්න මේ දන්නවාද. දැන් මේ අලුගොඩ හම ගෑමස් මේ දැම බැබැෆලුන් විදාලුවෙන් අලුන් මිනිස්ට්‍රෝ ගැසි ඇතුන් උට්ටස් එවස් බැෆලක්ක මජබූර කොක්ගන්න මෙතන දන්නවා පෙන්න්න ඉන්නන්න. අද අලුන් මේ ති බැෆලුන්න එග වඩන්නවා අද බිනස් කවන්සිල්ක තිබ්වා බේෆලුන් එක ඩන්නවන වර ්‍රී මාහෝදක් තිවෆලුන් බේනුම් ෆුල් කොම්ම වාහකේ දෙක්කීම සරුකාරුන් එවා සරුකාර අඩුව හා මේ හමගෑම සඩුහා එක කලවුන්ම දැන් රයිස්ක ෆෝරම් තහෝග හම වියපාරි වෙරන්නා බද්දුව කුරව්වා ෆෝරම් තෝගෙස් අඩු අස්සවාහ එයන් එක්ෂන්තකය සෙබ නංගව. එ අලුන් දන්නවම් නොලේ වාහකයකි සරුකාරන් අන්න කොමෙන්ට්ස් තහුග මි හාදතුක කුරවෙන් ඔන්න එම රඟලක් කුරවේ තෝ බැදුමකි සරුකාරග වච්ච ලාසිම් වානකමෙන් ඒකි සරුකාරන් ඔන්න චොයිස්සෙන්නු හැවීම. මි සරකාරු මසක්කෙන්මි කරන අලුගොඩ විස් දෙවන සරකාරු මසකමි කරන හමගෑමමි අලුගොන් වෙන්න ඔන්න මෙන්ඩේට කීවිසයි ව්‍යාරවෙන් අලුගොඩු බදහට්ටා දායිරග මි ට්‍රන්ස්පෝට් ට්‍රේඩ් කොනමීග තිබෙෆලුන් ගඩු අලුන් හන්ජයන සරකාරග මෙන්ඩේට කී රයිස්කේ රජතුන්න වැඩෑන් පූරි වෞත්ත පුද්දුම් එක මසෙක් අලුන් කරන කුරියත් දායරුග මේ පම් මෙදවරකෝ වර ගින දෙක් බේෆල අද වරක් ගෙන ටීවී චනල්තකුන් පම් එයාගේ දරියන් වෙස් සම සුවාල්තන් එවා ෆොනුව අලුවන්ට දිවිිෆෙන් සුවාලෙ තිබැෆුන් මේ හම හිස්සා කොදලාාප කුරියත් දාංගස්ත කරණි තකතිීගේ අගු බොඩුවනී සරුකාරුන් කුරා කමකුන්තෝයේ නූනී කිහිනවා කමෙන් හෙමි ද අලුවන්ට වෙස් කොමිස්වරක වාහක දෙක්කෙදා හන්නම සෙම රඟලු ගොත්ක නවාන අලුවන් වාහ දෙක්. එ මේ රෝදන්ට්‍රේදී කොම බෙෆලක් විදාලු වෙසෙන් බරඟලු නොනී තකිතී ගාගම යන්නනි. ඒයි කාබෝ තකිති කමවඥා හම මේ එම රඟල එබ්බෙෆ්ලොකවන ආමිරුමිය කොමිස්වරකි ජවාපත් දෙම
2: කාබෝ තකිතිගේ වහක දක්කවෙ දැන් අලුවන්ට ඒක නග දෙ කොම්පොනට වල එගත එම ෆෘතම් කොම්පොනටික හම ඒ ශවාද විදාලුව හිගත ෆ්‍රයිට් ඒ නාදු ඒ අල්ගොඩ මේ ගෙන්නනී එම ගෙනෑම ගෙන්නන යුයි දෙන් චයින මේ දෙගවමු ගෙන්නේරුස් අල්ගොන්මගේ ෆ්‍රයිට් මෙහර එබ රිග ඇත බයි පෝර්තම එබහරි දෙගුණ තිංගුණ හතරුගුණ ෆස්ගුණය අර කුරීග ෆ්‍රයිට් ආලා බදායරු. එම මේ හුරියාච්චකි සම ඒගේ අග වන්නාන අදල්ත ඉගත එවීම මී කොම්පෝනට ද අන කොම්පෝනට ගත අල්ගොන් මෙහාරු කුරින් එම්ම ස්තූතරයක මි කොළන් අන්න මුදා මෙහර එබ බදල වෙජ දෙමස්තුවා තිම්මස්තුවා බයිෆාරු ඒයි මේ හඟුරාමගේ සබ්බොන්න එක්කෝ අනක තෙළුගයක් බොඩුම එක්කෝ එහම මීවෙස් හම අග වන්නාන වර බොඩු බදලෙ මී අලුන් පාහ කොල්ල දෙකන්ත මේ වගුතු
1: ෆ්‍රයිට ගෑක්ගනක දෙම තිවිදාලි අග බදල ඇස කිහා වරගගේ බදරත්තෝ ඇස්කෙන්
2: ඒයි අලුන් මිදැන්නවේ මේ දෙ ගුණ ඉගත දෙ ගුණ තිංගුණ හතරගුණ එක පෝට්තකුන් තෆාත් ඒ මෙහාරු පෝට්තකුන් ඒ බෝට්ත බරකුරවයකුයි තෆාත් ෆුල් කොන බර නොකරේ බයිෆාර හා් දෙන් ඒති එම්මස් දෙමස් වන්ද ඔන්න ජයවා එකකුක මි දිමාවන දිමාවීම බයි ඒ එමිහු ඩිමාන්් කර එගත ෆස්කුණ එබහරි බොඩතු මේ යුයි පෝට්තකු චයින පෝට්තකුන් අලුණු මිගෙන්න්න ෆ්‍රෝසන් කාගෝ ඉගත ෆ්‍රෝසන් කාගෝ එබහරි මෙහාරු කුරී අලුන් ගන්න හතුර හස් ොදර ගන්න එච මෙහරු බර අහස් ොදර පද නොහස් ොදර පදව
1: මේ ශිමත් ගොඩ එච්ච විදාලේ අලු කුරිය ගෙන්දාන
3: මිනිිට තකතිීග අගු අග බද ගන්න කීව තක බොරුවන කීවත දෙත මේ වකිවක පොඩක්ට නුදිය සවන මයගනුක අලි අලුවයන බැ පොඩක්ටක හමසාක දෙම මේ ආමරුවන් සූර විදාලුගතු ස්ටියෝ සබ්සිඩියරි එම්ස්සුන් බෝපරට් කරේ කොළම්ඹොය මද තර ෆීඩ පරේෂණ ගත වර බොඩතනු ෆ්‍රයිට් හරි ගොල් මච්ච ගොස්ස අදි සප්ලේ චේන මියයා බදදා ගුලිගෙන් ඒ දතුරක එදා දිගු මුද්දතකීවස් මීගම කොස්ටන් ඉතුරගන්න චිගතු දෙ අන කොම්පනෙන්ට ඔවු බලාධාරුග හඟුරාමය ගුලි අඩු මිතර කර මුදහස කොත්තයෝ අවුන්මෙන් තයෝමිගන්න යාමක එන්වල් කොට්‍රෙක්් සොයකොක් ගැනීම අරුන් මහාරු තයෝමිගන්නන ඔමාන්නු සහර පෝට අරුමිගන්න දෙ අරුන්ගේ නසීව කන්නේගේ සහර වන්න හොර්මෝ වරතන්ගල තිරේගොතීම අරුම

0: මේ සුකුක් දක්කා නිමෙන් දෙන්නේ. දැන් එහෙම වරබඩු රිලීෆ් කව්වේ දෙකීම. එහෙම ඒවා මේ අවන හේවනේ මේ සරුකාරක මේ කුරිස්සුරෙන් එයා මේ අර මේ ස්පෙන්ඩින් ගහරි ගැප්තකා මිකන්තකා හොරේ අගොපෙන්ඩ මෙහර මේ ෆරගු මේ ඇස්කෙන් මේ මේ ඕලෙන් යදි හාස්සකෝ මේ මේ අහරු මේ මාච් මොකෝ මේ ෆැෂනු මේ හඟුරාම ගුලිගෙන් තෙදුගාගෝ එහා බොඩුවගෙන් දියුමා මිකන්තකාය හොර මේ ස්ටම්ටි සිදාල වෙච්චේ තෙල එකුරා හරත්තකාච එහෙම අවමෙන්ඩ එකල නොහි ෆෙට්ටේවර කොන්ට්‍රෝ නොකරේවරුග කුල්ලි බදතක මේ ඇස්කෙන් ඕලෙන් එහෙම අවුන මෙහර ජෙහෙනි අවුන තෙන් කොන්කමකුත මෙත් ඕවකම් කුරවේනි අවුන විශ්න එහෙම බලයාරුග අවුඩ මේ ෆෙන්නනේ මේ අනේ මීඩියම් ටර්ම් හල්ලෙක් ගොතුක අවුන මසේ කුරම් වී හම ඉකොනමික් ඩයිවර්සිෆිකේෂන් අවුන එම්බඩ මේ විසනේ අවුන මගේ රයතුංග බේණුන්තක ඒ ඩොදරුතන් හම ضروري බේණුන්තක ඒ බේණුන් වේ ඩිමාන්ඩ් කුඩේ නුවේ අවුන මගේ හම මේ එහෙම අවුන මිජහනේ කියන ඩොදරු මේ ඉකොනමි වෙද්දේන කියනත්තෝ අවුන විශ්න තේ එහෙම බලයාරුග මේ ministers me without a rajye ke me tourism ke me aras courier rajye ki duniya ke leading destination ekama ko agon nge pore ehen industry ta wesa me ko ta kure ke na agon koreans fa hak kolle masari kama wa agon nge kanu ge pore hama me me har pore hama export wara bodu tang ituru kore wara resource agon nge e pore ade ge itura de agon men diversification of visnaru ga agon balanje he අවුරුම ගරාජයක පොපියුලේෂන් ද ස්කිල් සෙට් එමෙ බරංගල බේණු කරවන්න කොට මිනිස්ටර් විදාලෝජේ නොදෙච් එක්ස්පෝර්ට් කුරුමයි ගත ඒ අවුරුම වර රංගල කර විතර කම කම අවුරුක බෝ කරන්නේ රාජ්‍ය කිමෙ වර এডুকেටඩ් පොපියුලේෂන් මේ ওই ගවමේ වර ගින ස්කිල් සෙට්ස් ඒ බෝරි අවුරුමගේ අධිහාසක අංගෙන් බේෆොලුන්ගේ এডুকেෂනල් ස්ටෑන්ඩඩ් ද මා රංගල ප්‍රියම් බේෆොන් නෝ වර ඒ බ අවුරුන් විශ්න එච්චකි IT ඉන්ඩස්ට්‍රි ඒ ඉන්ඩස්ට්‍රි එන් ඉන්ඩස්ට්‍රි අම වර රංගල කුරේරම අවුරුන ලිවිදන අධේ ඉතුරුන් අවර ෆාහ කොල්ලන් එහෙන් ගවමතක යොන්න කහල ඔෆ්ෂෝ මේ ඔෆ්ෂෝ මාකට අවර මෙන්න ක්‍රියට් කර වෙජ්ජියම් ඔෆ්ෂෝ කුම්පනිත රජිස්ටර් කරවේන ගවමක අවරමෙන් හෙදිච ඔෆ්ෂෝ ෆයිනන්ස් සෙන්ටරෙන් හෙදිගෙන් ඒකොත ඔෆ්ෂෝ කුම්පනිත රජිස්ටර් කරවිජ්ජකම වන්ජා ඒ වරබ්බොඩ හල්ලක වාන ඒ මේ මෙහර අවරමෙන් එකන් කරා එහෙන් ගවමතක විස්තර මිසාලක මැලේෂියාක ලබුහාන කම වියස් අදි ඩුබායි කම වියස් එතන ලක කුම්පනිය වරේ තන්තනක රජිස්ටර් කෝ එකුම් ෆොනිත කර රජිස්ට්‍රේෂන් ෆී ය අදි ඒ කමෝග රිකුවර්මන්ට් එක ගොතුන් ඒ බේණුවේ ඇකවුන්ටන්ට් එක බේණුවේ ලෝවරින් ඒ බේණුවේ කම්පැනි සෙක්‍රටරි ඒ බේණුවේ ඒ අවර්මංගේ මිහාරු හම අවර්මංගේ සුවාරු නවසදී හම මේ ප්‍රොෆෙෂන් ත කෝරි ගොතුන් හම වරගින බේෆොන් කෝරි ස්කිල් සෙටින් එක තොමි එහම ඒක කොම කුම්ෆුන් එක තිම් මොසෙෆොන් අවර්මෙන් නෙගුණ කමු ගායන වෙස අවර්මංගේ හොරිහා පොපියුලේෂන් හොරිහා එම්මෙන් වසීෆා දේවර අවර්මෙන් එමසේ කුර විදානි ගත එහම ඒ අවර්ඩ ෆෙහෙන්න ගොතක වර රංගලු ඩයරෙක්ෂන් අවර්ණ හිවන සර්කෝන සර් මේ ඒකම ස්ටෙප්ස් එකේ වණංගව කරන්න ගත
1: thank you ආද මේ අරුන් මෙන් ප්‍රෝග්‍රෑම් කුරිය ගෙන්දම් මේ ගස්තු කුරණි වරක් ගින සුවාල්තක වෙ සන්නාතිය සිකුග එගාර ජන්ද මේ ෆසේ කමන්නු මේ වේෆොන් නැක්ක මේ ඉසින්ද ෆුර්සත් ලිබුමකි මේ දෙංගම මියා එක්ක වරක් එම් අරුන් මෙන් මේ බෑක් එන්ඩ් ඔම් මෙසව වදා හම වරක් ගින සුවාල්ත ඒ බන්න සුවාල්ත ඒව ඇනලයිස් කුරේ වරක් ගින වේෆොන් ඒ වස්සවා එස් සුවාල් ඒ වර්ස්ට් කේස් සිනාරියෝ ය දිවෙහි සර්කාර රෙඩි හෙයි මිහික මේ අලවට හිවනි මේ පැණික් අස්තුග සොසයිටීග මේ ඩොදරා බෙහේ ගොතුන් හගේගතුග නොස්තහුග බයෙන් නොස්තහු එගේ තු පුරියා නොහැක්ගෙස් නු හම මේ වන්නටූ නූහුග මේ හම හැඳුනු හේදා ගොත මියතු භාවිස් රෘපියා මිහුන්න මස්ස පොදිසි මේකයක් ගොතු අරුවන් විවාහක මිදක්කනි ව්‍යපාරිවරින්ගේ බිහාාවක නු අරුවන් විවාහක මිදක්කනි ඉගේතු මිහෙන් මිවාහක මේ ගෙන්න්න බය ෆරාත්තකා අධි මිවාහක මේ පැණික් උපද්දා උෆෙද්දුමුන් මාකට් කොන්ෆිඩන්සන් අසර කුරාවාහ කරවන්න මියදස් එහෙම ෆෝරම් එක ගෙස් මේ දෙක්කි මේ අලගොඩු එස්වාද ජවාබ්දය මේ ශිමාත් දෙම එම්ඩ ශිමාත් විදාලයි වාහක්වල දන්නවාදාන අංගුරාම ෆෙසික එම නොරක්කා හිසාබ දිය රුගවෙස් අලගොන් මෙන්න ඉරාධ කරවියා ගේහකන් නුජහේ තෙලකන් නුජහේ කාඩකන් නුජහේ අදි මේ හංගුරාම කුරා සරහද්දුන් ටෙන්ෂන් ඉතුරක් ගෝස්වගෙන් ඇ නමවෙස් එහෙම බයි ගවමතකුන් තයෝ ගෙන්න්නාන ඉන්තිසාම් තලවනුවගේ ස්ටියෝ මැදිවරකු හමජිස්ස දේ ෆ්‍රේට් බොඩුවන් එහෙන්නමේස් ගෙන්න්නාන ඉන්තිසාම්ත ඒ ගවමතකා වාහක දක්කෑගේ අලුවන් මේ ඉන්තිසාම්ත හමජස්ස එහෙමවිම රයිසු ජුම්හූරයා ඩොක්. මුයිස්ගේ එම්බ බොඩු ඉස්කමත් දෙවී කමකක් වී ඩේ වන්නුම් ෆශයගෙන් මේ ක්‍රයිසිස් කොමිටීගේ නමුග කොමිටියෙන් උොෆෙද්දවුම අදි දිවෙහි රජතුන් බඩුපුරාණ මුත්තිකොක්ගෙන් කරන්ටා මේ තෙද නුජෙහි කාඩ නුජෙහි ගේහ නුජෙහි තිබේන කං කසවරකුරු. ඒ මිනිස්ටේරියල් අද MDනස් දෙවවාාහ ඉන්ස්ට්‍රක්ෂන් එක ඉගේ එහෙමම එහාදතුන් අරුන් අරුන් මෙන්න ඉරාදුකර යමති අරයගෙන එම බොඩ දරණ දෙක්කිච්. එක පොයින් දේ බිදියන් ොදරුගේ දරණ දෙක්කිච්. දෙම අරුගන්නනුගේ ඒවාහකේ මී අරුන නෝ මි දෙන්නවී. මිතාන් හම සවාදය විදාළුවයි මේ දිහ බිදියන් ඇමරිකා ඩොදරුගේ මශරූත මියදුවස් මිවගුතු වෙස් දිවිහිරාජයගේ හිඟමුන් එබද. එහෙමම මේ ඔප්ටිමිසම් එබ රාජ්‍ය කුරියරා එබද රාජ්‍යයගේ එකකි බිය මශරූත කුරියන් එබද එකමකු. අරුන් එමන්ස් අන්ඩස්ටන් වන්ජේ එච්චකි ඉන්වස් රාජ්‍යක විකරණි ටුවරිසම් ටුවරිසම් රිදේට කංකම. ඒ රාජ්‍යක බියටියකි කොංකමත්ව මිකම මගු පහිවි වෙදාන ඉන්ටර්නේශනල් දෙයාපෝට් නිම්මු. ඒ රාජ්‍යයගේ මේ පහකං ඇස් බද්ධලකර එම හෙව නසී වෙදාන ඉන්ටර්නේශනල් දෙයාපෝට් හුළු නිම්මු. මේ ට්‍රන්ස්පෝර්ටකි කෙපේසිටි උපෙද්දිවරක ෆිල්වායිච් මිකම ෆන්නි තජරිවාාකාරු මොනා ගොතු. ෆස්තුල සද්ධිය ආහරුවගෙන් දී මාදය බඳරු හම එපියල් සරහදදුගෙන්න්න කුඩකුට තංකොලෙක් ගොපරේට් පුරාත රාජ්‍යයක එක්සෝ දෙහෙන් ලෙවල්ලක මිහාරු නුගෙන් දෙවිගෙන් ගුලේ එමවුණු මස්සදයකි රාජ්‍යයගේ මේ මෙරින් බඳරු මෙවර බොඩුකුරේෆන එතු මිකම අලුවන කෙන්න්නව ව්‍යපාරිවරයෙකු දෙබස්වානයෙන්. මියද විරාධකරවී අන්න අහරුගේ නොම්බර් මොහගේ හත දෙහා සතාවියුගේ නොම්බරුග කුරින් ඒ බඳරු හොළුවා නිම අලුවන් මසක්කැබිකරන කෙපේසිට එත ගුණ බොඩුකු. මච්ච මිහන් අරගෙන් නොදාති නොෆෙන්න්න නිහෙන්නම සෙවදේ මසක්කෙක් කුරිය ගේ තු එහම ඒවාකෙ සම අලුවන්ඩු දෙම එක්ගෙවමු ගන්න ස්වාල්තකෙන් ඔතීම වෝස්ට්කේ සිනාරියෝය තයියාරුහේ එහෙන් එස්වීම මිතේරයේ ස්වාද ජවාපු අරවානු රාජ්‍ය ඉරාදුකරවීයා මංගුරෝට්නුව කුරිය දාවාහක් දුනියගේ මේ බොඩු හඟුරාමේ ෆෙරුණි මිසාදක මේ නූනි නෙචරල් බොඩ් ඩිසාස්ට ඇන්ගයි එහෙන් ඇසිකවන්න හම රිය ගමකේ සෙගවමගේ සයිසුන් අසර කුරාන් එන්නම සිංහව බදම නයිනිදවන් මේ නයිනිදවන්ගේ එම බොඩන් අසර කුරි ගවමකී රාජ එමවා රිකවස්කුරි රාජ් දෙහස් හතරෙක්ගේ සුනාමීග මේ අලුගන්ඩ ස්ටෝරිසම් ඉන්ඩස්ට්‍රීගේ මසක්කෙකුරි හොටල් ලොකිපන්සි නුවදිය පසන් විරාගේ ගොඩන්වන් මේ බොක්සින් ඩේම කියා දුවහු ගැක්ගනක 90ෝ පසන්ටු ගොහරි ඔකිපන්සි සුනාමිය පහු ජෙහිගෙන්ගා දෙතින් දුවහෙක්ග තෙරේග හම 0 පසට නිිටරදි 0 ෆෝල්වි එන්නමස් දුනියගේ එම්ම අවා රිකවකුරි ගවමකි දිවිරාජ්. සුනාමීගෙස් බාලී බොමුගේ හාදිසාගවෙස් H1N1ගේ හාදිසාගවෙස් අධි සාස්රෝගාගවෙස් කොවිඩුගෙස් එම අවා රිකවකුරි ගවමකි දිවේ රාජ්. එම රාජ්‍යගේ රජතුන්ගේ නසීවක ඉරාදුකරවී අලුවන්මෙන් එබ්්‍යාවන්තකම මේ රෙසිලියන්ස් එම අලුවන මිතේර ඒවා පාහ කොල්ලාන්න වෙදැන් අලුවන්ට එබයි ස්වාදෙන් හම මේ හම අනික්කෑසම ඉක්සා දීනරවා වාහක දක්කා අනෙක්කොළුන් ආම්දනී ඉතුරුවේ ටෙක්ස් දක්කා වරු ගිනවාකම හිසාබ්තකුන් එබ දක්කේ මිවාගොතකි කොබ ඇතු සිමත් මේ එච්චේ දාලද ෆන්ට.
2: ශුක්‍රිය මිනිස්ට ඒක කුරින්ගේත මී රෝධ මහු අරුන්මෙන් මිනිස්ට්‍රීක බෙවි බදලමග ව්‍යපාරවරය කම රිපීටඩ්ලි මිනිස්ටාරය කුර විස්වාදයයි සොකෝක් දෙක්කේනට දෙක්කේනට දෙක්කේනට එත්ත හම මිනිස්ටාම රිපීටඩ්ලි ජවාබ දෙවීම සනක හම රිපීටඩ්ලි විස්වාද කරවි දැන් ඕකේ අරුන්ම ෆිනන්සා සරුකාර එකුණ මිනිස්ට්‍රියක වර්කාර මසය කරමන්දී සොකෝ කරුණ දෙක්කුණු ගේ තල් හම්දාම දැන් අරුන්මෙන් අස්ල ෆෝකාස් කුරි හම වර තනවස් හෙෝ දුවස්තක පහම හඟුරාම දැන් කන්දිමා ගොතුම බද්ලෝ කුරි එකකු දක්කම් මේ ඔල වාහකයක දැම්ම එමීර් ෆෝන සරයන් ස්වල්කර බේපුල රාජ්‍ය බංගුරුට වෙදානතෝ හගිගතුකා ගවමන් හෙෝදිගෙන කහද හෙඩ්ලයින් ක්‍රියට් කරම කිය අරුණු මී නුදන්වා එම රංගලකමක්කම ෆිරාගස් වැට්ටර් විදාලෙන් සියාසිකන්තක ව්‍යාරයා ඒ එක්කුරු හා රංගලු කන්තත්තකනු ගත අවුන්මෙන් ස්ටියෝයකි රාජ්‍ය කාඩා තෙලා කොන්ස්ට්‍රක්ෂන් මටියල ගෙන්න්නමගෙන් වර බොඩති මල්ටි ලෙටර් ඉගේතු හම මිකියට ඒ ග්‍රේඩ් මල්ටි ලෙටර් ෆයිනන්ශල් ඉන්ස්ටිටියන්තකුම් බොරෝකොගෙන් දේදේ ගවමතකයක්කු මාමල කුර ගවමත මිකාල එඩ්ලේන්තකු හගතු අසරු කරණකි ස්ටියකන්නු සරුකාරකන්නු මුලි ගවම එහම ඒ හෙඩ්ලේන්තයකු අස සරුකාරන් ඒ මී නෙගටව් මී ඉමේජෙන් නූනි නේද අසර කොප්ානකම හිකෝ එකකාද මේ අස්තකා එඩ්ලෙන්ත කරුම ඒ මුලි අසර කරණ මුලි ක්තිසාද අරුණුගේ ආම හුරිහාර යුතුන්න දෙ මිනිස්ට තිකර විස්වාල් අරුමයක මේ ආම්දන ඉතුරු කුරන් කොංකා ගන්තත්තක තො කරවෙනනි ඇත
1: එක්රුවයේ
2: මේ හගිගතු අරුණුන්ගේ හරත්තව සිතුරුවේ කවම කුරියරම් මිදනි හරදා අම්දනිය දෙබා ඉතුරු වෙ ඩෙවලොප්මන්ට් ඉතුරු වමු අවුන් මේ මියද මි කුරා එම බෝඩ එක්කම කි එම් හිnga එම් බෝඩ එම් මශරුව කි දෙම මිනිස්ටර් ෆා කර බිහින් රාජ්‍යයේ පෝට් ඒ මෙරින් ඒ පෝටුගේ ඩෙවලොප්මන්ට් කුරිය ගෙන්දු මිහා රවුන් මෙන් මී අරුණ නැකි එස්ටි සබ්සිඩියරි දශන් එම් එස් එස් දශන් බෝඩ් තංග ඔපරේට් කරා බෙන් අරුණ දිමාව එම් බෝඩ චැලෙන්ජ් කි බඳරුගේ නැතිකම් කාඩු ගෙන්නම් වෙස් construction material gennam as adi general goods kami kaabot gennam as timawa emma bodu e challenge ke mi banaru avun diha duwa hammi turn around koranje boat mi har midani ashar duwa vidu hadme gennjum ege sawmi andani warabbade kharatta ke warabbade expiry taken modali umuga wargina datitaka ka duwasta ke midani ege sawmu muli economy ege ne dewa sarawa kore ehma e mashru kuriya gennim ottaka koranje masake avun mi kurani mi haru ගුලිගෙන් දවදතුක මුහිම වස්ස සතක කොන්ෆිත ගුලිගෙන් මිගෙන්දන ඉරාද කරවි යම් එමශරෝ මියන්නහර නොම්බර නිමිගෙන් දියාම දෙන් අරුණනේ ෆෙන්නාන හම දෙම්ම මිනිස්ටර් විදාලෙන් වයග මාග බඳර නිව් ටර්මිනල් නිමි මවුන මිලිබුණු ෆසේතක මියා කුරියරුගේ හම නතිජා කඬුග මගු නේද මිස්ටර් තෑන්ක් යූ නේද
1: ආ මේ අරුණඩ එබැ මේ වේෆලක ෆෝනු වාහක දක්කාද මේනු ෆ්ලුවෙෆ ali shafiq kiya befla ka golifa urikama maudu masli bani assalamu alaikum
3: wa alaikum salam
1: ade me arone phone call kendife nguri me ade ali shafiq golifa urikama bani kobata suala ki kurin gostam
3: alugano ke suala ki concept rupiya dollar uge ಅಗು ಅರಾಣಕಮ ಎಂಬ ಬೋಣೆ ಅಡುಗಣದ ವರಕ್ಯಾಂಗ್ ಕುವರ್ ಇಂಗೇತೋ ಅಡಿಯಡಿ ಕಂಪರ್ಕಾರು ನಿಮ್ ಎಂ ವಿ ಮಿ ಮಿಕತ್ತ ಮಿ ಮಿಗೋತ ಮಿ ನಿಮ್ಮಣಿ ಕಂ ಪರಾತ ಕುಂತ ಕಂತೆ ಚುಕ್ಯಾ ಡೊಲರ್ ಎಂ ಕು ರೇಟ್ ಬದಲುವಾನ ಕಮ ನೋನಿ ಬ ಕಾಜ ಬರೆ ಅವತ್ತ
1: ಮಿ ಅಳುಗಣ ಸಾಫ್
3: ಹಲೋ ಹಲೋ
1: ಆದೆ ಆ ಶುಕ್ರಿಯಾ ಆದಿ ಶಫೀಕ್ ಮಿ ಅಲಿ ಶಫೀಕ್ಗೆ ಸುವಾದಕ್ಕೆ ಮೀಹುಂ ಎಬಕ್ಕಿಯೇ ಬ್ಯಾಂಕ್ ರೇಟ್ ಫನ್ಸವಿಹ ಬೊಡುವಾಣೆ ಮೀ ಬ್ಯಾಂಕುಗೆ ಡೊದರುಗೆ ರೇಟ್ ಗೊತ್ತು ಡೊದರ್ ದೂಕುರ ರೇಟ್ ಫನ್ಸವಿಹ ಬೊಡುವಾಣೆ ಮೀ ಕೊಂಫರಾತಕುಂಗೆ ಎಹೆಂ ಕಿಯಣೆ ಮೀ ಅಳುವನ್ ಮೀ ದಕ್ಕ ವಾಹಕೆ ಹಿಂಗೇದು ಮೀ ಫೆಣಿಕ್ ಉಫದ್ದಂ ಬಯ ಫರಾಯ್ತಕು ಹಿತಾಮಯ ಎಕ್ಕೋ ಸಾಮ ದಂಡ ಬಯ ಫರಾಯ್ತಕು ಆದೆ ಅಳುವಂಡ ಮೀ ಸುವಾಲ್ ಸಾಫ್ ವೆಜ್ ಹೆಂಗೇತು ಮೀ ರಶ್ಮಿ ರೇಟ್ ಫನ್ಸವಿಹ ಬದಲು ವೆದಾಣ ಹೆಯ್ಯ ಮೀ ಸುವಾಲ್ ಮೀ ಅಣ್ಣನಿ ಹಿಂಗೇತು ಅಳುವಣಿ ಹೇವಣಿ ಏ ವಾಹಕ ಅಳುವಂಡ ವಿಸ್ ಮೀ ದೇಕೆವಣಿ ಎಕ್ಕಿ ಎಕ್ಕ ರಿಯುಮಾಸ್ತಕ ಎಕ್ಕಿ ಕಾದ ಮೀ ಇಂಗ್ರೇಸಿ ನೋತೆ ಅಮೆರಿಕಾದಂತ ಮೀ ಕಾದ ಹೆಚ್ಚಿಸಮ್ ಮಿ ಕಿಯಾ ಅವಳಣಿ ಅಳುವನ್ ಮಣ್ಣ ಹಬರು ಅಡಿವೇ ಗೊತ್ತು ಫೇಕ್ ನ್ಯೂಸ್ ಫೇಕ್ ನ್ಯೂಸ್ ಸುಫದ್ದಾಗೆ ತಾನೆ ಮೆನಿಪ್ಯುಲೇಟ್ ಕೊಲ್ಲ ಮೀ ಬೇಣು ಕೊರಣಿ ದೆಂಗ್ ಮೀ ಹುಳಂಗುಗೆ ಬಯ ಡೆಮೊಕ್ರಸಿ ತಗೋಗ ಮೀ ಫೆಣ್ಣ ಮಂಜರೆ ಅಳುವಣ್ಣ ಮೀ ಎಗ್ಗುತ್ತ ಶ್ರೀದೇಟ್ ಕೊರಣಿ ಕೇಳು ಪೊಲಿಟಿಕಲ್ ಎಂಬಿಷನ್ನೇ ಕಾಮಯಾಬ್ ಕುರುಮಟ್ಟಕ ಸೊಸೈಟಿಯೇ ಡಿವೈಡ್ ಕೊಲ್ಲ ಮಾರ್ಕೆಟ್ ಕ್ರ್ಯಾಶ್ ಕೊಲ್ಲು ಮಟ್ಟಕ ಫೇಕ್ ನ್ಯೂಸ್ ಮಿ ಫಾತುರನ್ ಎಹೆಂ ವಿಮ ಎಹೆಂ ಹೆದೀಮ ಮಿಹಾ ಕುಡಕುಡ ಇಕೊನೊಮಿ ಎಗ್ಗ ನಗಂಜೆ ಬ್ರಂಟ್ ಬೊಡುವಾಣೆ ಮೀಗೆ ವಾಣಿ ಕೊಂ ಫೇದಾಯತ್ತೋಯೇ ಎಗೊತಂ ಎಹ ಬರುತ್ತ ಗೆಣಾಮ ಎಹೆಂ ವಿಮ ಏಕಣ್ಣಂಗೆ ಫಿರಾಗುವಸ್ತಿ ವಾಹಕುರವಾಕಮಕ್ಕೆ ಅಳುವಂಡು ಹೆಸುವಾದುಗೆ ಜವಾಬು ಎಕ್ಕಿ ಎಗ್ಗೊತ ದೇವಿದಾಣೆ ಕಮಕ ವತ್ಫುರತಮ ಕಮಕ ಏ ದಿ ಅಣೆ ರಂಗಳು ಹಬರೆ ನೋ ಹಿಂಗೇತು ಬ್ಯಾಂಕ್ ಆಫ್ ಮೋಲ್ಡೀಸ್ ಫನ್ ಸರ್ವಿಸ್ ರುಫಿಯಾ ಡೊದರ್ ಬದಲು ಕುರಾಕ ನೂಳೆ ಅದಿ ಅದಿ ಬ್ಯಾಂಕ್ ಆಫ್ ಮೋಲ್ಡೀಸ್ ಅನ್ನು ರೇಟ್ ಬದಲು ಕುರಣಿ ಕಿವಿ ಸಿಂಗೇತು ಏ ಎಮ್ ಎಮ್ ಎಗೆ ಮನಿಷಿ ಅಥಾರಿಟಿಗೆ ದೌರೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಕ ರೇಟ್ ಬದಲು ಕುರಿಯ ಎಕ್ಕಂ ಕುರಾಕ ನೂಳೆ ರೈಸು ಜುಮ್ಹೂರಿಯ ಎವ್ರೆ ಮಾ ಹಿಕ್ಮತ್ತಿರಿಕ ಮಾ ಎಕ್ಕೋ ಮುಳಿ ದೌದತು ಕಂಕಂ ಬದಹಟ್ಟೋಮು ಎಗೆಂದವಣ ಹಿಂಗೇತು ಎಮ್ ವಿಮ ಏ ಸುವಾದುಗೆ ಜವಾಬಕ್ಕೆ ಏ ಕಮ ಕಂಬೊಡೆ ಒಡ ಅನುಗಣ್ಣ ವಾಶೆ ಎಣ್ಣ ಮೈ ಸ್ಮಿತಾ ವ್ಯಫಾರಿ ವೇರಿನ ತಿಬ್ಬವೀಮ ಮೀ ಅರುಣ ಹೇವಣಿ ಆಮಿರು ಅದಿ ಸವಾದ್ ತಂಕೊಳ ಗಿಣೇರು ವೆಜ್ಜೆ ಹೆಚ್ಚೆ ವಿದಾಳು ತಿಬ್ಬವಾತ ಸವಾದ್ ಎವತ್ತು ಮೀ ಕಮ ಎವ್ವಸ್ವರ್ಗೆ ನಜರಿಯಾತ ಹಿಸ್ಸಾ ಕೊಲ್ಲವೆ
4: ಅಳುಗಂಡು ಆಮಿರ ಅರಿಹೋ ಮಿಯ ಜವಾಬ್ ಅದೇ ಅಳುಗೊಂಡೆ ಹೆಣ್ವೆ ಹಿಂಗೆ ಡೊದ ಫನ್ಸವಿಯ ವೇದಾಣ ಹೆಣ್ಣೆ ಏ ಮಿಹಾರ ವಿಸಿಂಗ ಡೊಲರ್ ಲಿಬೆ ಬೆಂಕೊಂಗೆ ದೂಕ್ರವರು ಸಾಕ 40% ಬೆಣ್ಣು ಹೆಣ್ಣು 30% ದಿನಿಮ ಬಾಕಿ ಹೆಣ್ಣು ಚಳಗೊಂಡು ಎಫ್ಣ ಆಳ ಗೊತ್ತೆ ಬಹುದೇ ಎಮ್ಮ ಡೊಲರ್ ಬೌಳೆ ಎಮ್ಮ ಮೀಗೆ ඒ පන්සවිය දානකම කාලකට කහම එෆ්එස් වර්ක ගබු දෙන්න කරවේ.
1: මේ අලුගණ ගබු කරේ ගොතුග මේ සුවාලුගේ මේ සුවාලකි කම්බඩුමුන් එබ ෆාලු කරේ එංගේතු හගීගතුග මේ මේ ෆෝරම්ගේ ගොතුන් අලුගණ වෙස අලුගණ දක්කම් බේනුම් වාහකත නොදෙක්කෙම් බෝරේ. ඒ මේ වේෆරම් මිස් වරබොඩ විෆාරේ ගවාහක මේ දක්කවනේ හෙන්න මිස් අලුගණ මේ වරබොඩ දක්කම මේයි ෆෑසා චාප්කෝ මේ මාකට නුනෙරේෂේ නෙරුණීම මේ මිසක් අබ්බිදියන් රුෆියා චාප්කොෆ් මාකට නෙරුණීම රාජ්‍යයේ ඩොදරුගේ ආම්දනී දිබේ වර රුෆියා නුබද්දල් වීම රුෆියා මාකටුගේ තියාගිවකෙන් මොලේ තියාගිවීම ඩොදරුගේ අගු ඩොදරු කුරුමතිගේ රුෆියාගේ අගු වීකුමමුන් තාන්නාන් එන්නමෙ සරුන් මිදන්න වේ එච්චකි දෙම්මේ වාහකයාගේ තෙරෙම්ස් එම්මේ බොඩු තරණි දක්කාෆියේ මශ්රූතෝගේ ගාම වර බොඩු බෑ මිහාරදනී ඉරාදු කුරවියා කුරියෂේ මේ නිව් මණියේ මාකට කන්නුවෙන් නෙරයේ එහෙම් වීම ඉරාදු කුරවියා ටුවරිසම්ගේ ග්‍රෝත ඉතුරු ඒනරුකම නාන්නඥ දෙන් මඩුමනු සැටුවමන් නුන් හෙදාන දෙන් දායරුග බ්ලෙක් මාකෙටුග මිසාලක ඩෙදි බරේට්ලී අගු සෙට්කුරන් එකකුරා මසකර කොම්ම පරාතකුන් කුරිකමග වෙස් එකන් නුකරක් වාශ එගේතු එයි මේ දක්කා වාහකයකි සරුකාරුන් රයිතුන්ගේ බෙනිෆිට බිහාපුග ඉරාදු කරවිය හාදතු ගෝස්නුව රඟල කොරමුන් මිගදන්න හාදතු ගෝස්වමුන්දා නමත එය අදි ඉතුරු විශ්නුවක දාම්වෙස්ජය. ආදත් ගෝස්වමුන්දානම දිහබිදියන් ඩොදරුගේ ඉන්ඩස්ට්‍රියල් මසක්කතෙන් මේ රාජ්‍යයගේ හිඟමකුන්න නුවදදාන වාක්ති විදාලු සවාද ෆිරා ගැමෙත්තෝ වකි වාහකුල මිය කොන්ට්‍රිබියුට් කොන
5: ගන්න බදතකි ඒරෙක්ගේ මේ එකනමි හිඟා ගොතකුන් අන්න චේන කන්තත්තක එදෙන් සරුකාර විච්චා මල්ගට යගින් ඉන්ටවින් කුරබ්වාන එහිසාපදයා මති මිසාදක මේ ෆලෝට් කර චේච ෆලෝට් වස් කරබ්වාන අරුන් ගබෝද නොකරන් තිරිසාලි පසන්ට මච්චක මිහාර මිහරවරවර ඩොදර ගොස්ථානක පෙහෙන්නමස් අරුන් ෆෙන්න්නකමකි කුරියන් දෙමහිහ දතරක රාජය ගෞකි පෙන්සිත බෙස් මඩමඩුන් එබ රඟලවාතන් එබ ෆෙනෙ එම මේ අරුන් ගබු කරාතක හෝෆා දෙතෙන් ඉතුර නිවගුත කරවෙන කන්තත් අල්ගන්ට කියවනේ හම මේ ඉතුරු ටුවරිස්ටුන් ඇස්කෙන් අද ඉතුරු ශිපින් නුනේවී අල්ගන්මගේ ෆ්‍රයිට් මූමන්තන් ඉතුරු කරවගේ අල්ගන්ට කියවන ඉතුර ආම්දන අල්ගන්ම ගෙනවෙන් හැතෙන් මීරාග රිපොට් දක්කාවතු සල්ගන ආම්දන හම රඟලු කන්නේගේ මේ ටෙක්ස්ගේ ගොතු දිබේ ෆෑද ෆෑස ඉග තදෙන් මෙදන මේ ගවමෙක්ගෙ ගොතු අල්ගන්මෙන් එමෙන් ගුලිගෙන් කුරානම වරගෙන කන්තත රඟලු කරවෙන අද ඉතුර මේ තිබෙන දත්ව රාජ්‍ය ෆද ගවමෙක් හම වරන් ඉල්ම එක්ස්පර්ට් බේෆලුන්ගේ ස්ක්‍රියාවතන් අල්ගන්ට හිවනි මේ සරකාර සදිකම ගුළුන් හුරි ඉධාරාතක ස්පොන්වයාගේ එකක රඟලු කරවෙන ගොත්ත කන්නේ ගලුන් මේ හෝද මේ ඒ අල්ගන් ගබල් කරාගේ
1: අද මේ ප්‍රෝග්‍රාම් අලෝන්මන්න ලිවිෆයි වගුතු මෙහර හමවමු මෙන්න නේතු ගෑක්ගණක වරක් කුඩ වකුතු කොලක වෙච්ජැහැවීම කොම්ම බේෆලක වෙස් පහු පුරුසතය අලොන්ඩු මේ මිකාද ප්‍රෝග්‍රාම් තාමකො ධනී එකහද ගොතකත්තා නිම්මාදන් ගුලේරු පහපුරුසතෙන් අන්න නැහැවීම කොම්ම බේෆලොක් වෙස් වර කුරුකොක් විදාලවා අනි ඇතු එක්ගොත කෙස් දිගුණු කරවාති මේ බේෆලුම් ප්‍රෝග්‍රාම් හොට්ටාද නැම පුෘතම දෙම ෆිරාගු නිම්මම සයි පහු පුරුසති ඇතු
6: දරුන් පුරතන් දෙම මිනිස්ටති විදාලු සුවාල ෆන්සවීහෙන් අරනත නොත රේට් බොඩුවගෙන් දානත එය දෙෙන් පහ කොල්ලාන දාදි පහුම් එම මෙවැනි මේ ෆියවරුතක අලුවා පමී මිකම ඒක තෙරේ ගරුන් පහ කොල්ලාන එක්කමක බැංක්තකුන් එමේ බාටන්ජය මිනිමම් රිසර්ව් ගාදද ඉතුර කරුම ආදී ඔපන් මාර්කට් ඔපරේන් ඉතුර හරුදනා කරන් ෆියවරුතකේලු මේගේ සවබම විසක් මේ රුෆියා ති විදාලු මිනිස්ට විදාලුහෙන් මේ දවරුවා දිවිහි රුෆියා මදුවේ මේ ඉතුරු හරුදන ෆියෝල්ත කෙනෙක්ගෙන් දාන දෙඩොදර අගු මේ හිෆේට්ටුම මුයිම කංකම එකන්තවගෙන් දාන දැනුන් පහකොල්ලානන් අස්සු මේ කොම්ම කමෙක්ගේ සවන් එමෙන් පහකොන මිහාර රේටෙන් මතිවගෙන් දාන එය ඩිමාන්ඩෙන් ඉවරකුන් දැනුන් මෙ බලාලනේ අසු ඉතුරුවගෙන් මෙවලෙනි කොන් ඩිමාන්ඩ් එත අසු මිතා තිබේ හොම විපාරිතක විසින් වඩන්නවාන බීඑම්එල් වෙස් අදි ඒගේ මේ ඉතුරුන් එමෙන් වෙස් හසක ඉස්සෝයිතක වෙසෙබ ගෙන්දව ඩොලරුගේ මේ වර බොඩු අද දෙද්දෙව්වම අවුන් මෙ වෙසෙබද අද එහෙම් බැංක්තකුන් වෙසෙබද මේගේ මිසාල කවුන් පහකොල්ලාන දේගේ තුරුන් ඉන්ඩිවිජුවල් බයි ෆරඇතක සවන්මෙන් ඩොලර් රේටුක ඩොලර් බේනුම් කරවේ නිස්පෙන් මෙති දෙහස් සව්වී හා බලර් වර බොඩුතන් ඉතුරු කොද්දි එහෙම අසු මිහාරු මේ ඩොලර් මේ රේට්තකම් මේ එමෙ බොඩු එෙන් ඉම්පෙක්ට ගන්න කමෙක් කන්නෙන් ඇති විදාලු එහෙන් ඇන්ටිසිපේට් කොක්ගෙන් බේරු බයික් ගවමුතෝක හදාදි බයික් ගවමුතෝක මනාවිස් කමගත මේ කමකි ඇන්ටිසිපේට් කොක්ගෙන් හම ඉතුරු මේ උපද්දන ඉඟත මේ ක්‍රියේට් මේ කරන්නේ මේ මාකට් මේ රේට් එහෙම ඒ ක්‍රියේට් කොක්ගෙන් ඒගේ පහත් තුම් මීහුන් උනත විපාරතකුන් දාන කහල ගොතක මි කුරෙවෙනි දැන් අරුන් හැම කුරුකොල්ලම එක්කම ෆා කොල්ල නස අරුන් මෙන් මී ඉන්ස්ටිටියුෂන් සහකේ එතන් අහරෙව් වන්දෙන් හැම දිවෙහින් බිනා කුරමුන් ආ ඉන්ස්ටිටියුෂන් තක මිගොතන් අනේ හෙඩ්ලයින් තහකේ හැම මේ කුරින් අරුන් මෙන්ස් දිමාවේ බය කන්තතස අරුන් මී එස්ටිඑම් ෆා කුරෙවි ගොත හැම බෙන්ක කියස් වරක් ගින රිලේෂන්ෂිප් තකෙන් ඔවේ අධිහාසක බෙන්කින් ඇන් ෆයිනෑන්ෂල් දායරා යම් මිහෙන් අන්න හැම කොම්මෙ හෙඩ්ලයින් ක අරුන් මෙන්නන් එසුවාත කුරෙ මී මී අරුන් මෙන්නක මී එෆෝඩ් නොකරවෙන අරුන් මෙන්ගේ කරස්පොන්ඩන්ට් බෙන්කින් රිලේෂන්ෂිප් එම් මේ රිලේෂන්ෂිප් එක විශ්කෙල්ලේ අරුන් මෙන්ගේ කොම්මෙ රිලේෂන්ෂිප් කි රාජ්‍යන් ටීටි නෙහෙදේන ගොත බේරුග කේවා කුදින්ගේ කාඩ වෝක් නොකරාන ගොත එහෙම මිකහල මී නෝස්තකුන් අදි මී එහෙම බයි ෆරාතකුන් මිගත හාසක ෆයිනෑන්ෂල් ඉන්ස්ටිටියුෂන් තක මිගතන් අනේ මී ටාගෙට් කොක්ගෙන් වාහකත දෙක්කුමකේ අරුන් මෙන් හැම වර බොඩ හිතාම් කරන්නකම අධේ කුරියන් එත්තාංග රාජ්‍යවෙ සෙකමුන් හැම යාද නොකර වේන වරුගේ මී ගෙල්ලු මෙල්ලි විදාන කමෙක්කම් ෆහ කොල්ලන්
1: මී වාහ දවර කුරුකෝ එච්ච විදාල ෆන්තොට
0: ආද මේ අවන විශ්නේ කොතක රාජ්‍යක මිය කොතක හාලතු මේ මිය මිය ඔති වර මේ අගුබොඩකෝ තෙව ඉම්පෝර්ට් කරන්ජේ හාලතක වෙෆේ දුනියක බාසාරක මේ හංගරාමා කුලකින් තෙව අගු එහා බඩන් උපුදුන් අද එයා විදිගෙන් මේ මිඩල් ඉස්ට් ෆ්ලයිට් ත කැන්සල්ම මේ ගුලිගෙන් ඔකිපන්සිය වෙස් මේ දව්වෙෆ මෙතේන වෙස් මේ දෙකම වෙස් ඉම්ප්‍රූව් වමුන් එපතේ එහම අගුණ විස් අගුණ විශ්නේ ගොතුන් තෙලුක අගු වෙස් මේ වර දස්තව්වක නාන ෆියුචර්ක මේ හංගරාමා කතා මේ කරුනේ මෙහෙම මේම අවන හේවනේ ඩොලරු රේට් මෙහාර මේ මච්චද්දා දියුන් එදි වර අවන වරබඩ මිත් කරගතක තී ඉෆෙක්ට් එන කවුන්ට් ක පොල් කරන් දැන් අවන මේ දඬ වලක හම මිකාල ෆියුචර් ෂොක් තකුන් මින්සස් ඉදල් ෆෙදන් අවන වර රෙසිලියන්ට් වරන් අවහන් අවන මෙන් ආරයගනේ ඒ අවන මගේ ඉකොනොමික් ඉන්ටර්නල් මසල් තක වර බේරු මසල් ත මේ දිමාවනේ හැම ඒක මොකස් මිකාල දඬ වල ගවන විස්තම් වී ඒකම මේ ඉතර ඩයිවර්සිෆයි කරවෙන ගොතේ අවන මගේ රාජ්‍ය කේ වර යුනික් ගවමේ මේකට අගොන ස්නේගතක ඒ මුලි දුනියේක එම රීති ඒ ගවමු අදේ මේ වෝල් ලීඩින් ගවම එනවස් රාජ්‍යයක පොපියුලේෂන් එකේ 4 ලක්ක මෙහෙම වර ලිමිටඩ් එඩිෂන් පොපියුලේෂන් මේ ඔලෙ නිගත අගොනගේ රාජ්‍යයක වර මේ ඒ වර යුනික් කම එක උන්ට ගතන දෙකනේ තවුනගේ මේ ආබාධිය කිස් වර ස්කිල් සෙට් මේ ඉතුර ලර්න් කරපොන් දා වර මොඩර්න් පොපියුලේෂන් මේ දුනියේ කතතක ලෝහළු ඉපති වේම අවන විශ්නේ ගතක අවන මගේ මේ ගවමගේ රයතුන් හොට නොලෙජ් අවන මෙන් එක්ස්පෝර්ට් කෝ ෆෝ 8 ඩොලර් අවන මෙන් ලිවේ මේ කොවින්ජ ඒ අවන එම්බෝඩ් හල්ලක වානේත
1: සවත්
7: ආද අලෝන වඩ ෆාහා කොල්ලම් බේන වනේ හම කුරීගස් නංගේ ගත මේ අලෝන මෙන්ගේ මේ මේ හොරියා සෙක්ටර් එක ටූරිසම් සෙක්ටර් එක කන්‍යන් හොරියා සෙක්ටර් එක මතිෆන්තේක වසීෆාත දිවෙහිඟ කන්ට්‍රෝල් දශක ගෙනු ඒ එක්කන් දෙවනකමකි දැන් මේක වාහිද විදාල වේදන් මේ ඉතුරු ඩොලර් ලිබේන විපාරිතන් හොදා ඒගේ තෙරය එකොබාතෝ විපාරිතයි ඒගේ තෙරය බොඩ අල්ගොඩ්මෙන් ෆෝකස් කොගේ ඒකයිල විපාරිත උපෙද්දුම් දැන් තෙමඩ කමකේ හැම මේ තෙව් අලෝන් මේ දුනියේගේ සෙම අගබඩ කො මේ පවර් ජෙනරේට් මේ කුරා මේ හොන්න කිය අලෝන් මේ ඉගත ෆරාතක මේ ගම් දැන් මිහරු මඩු මඩු වෙන වර බොඩ වර බාර් බාරක් ඉබදේ මේ වේතු විදිය දිහවරක අහරු තෙරේක මිහරු හාසක මේ වේතු විදිය දෙතින් අහරු තෙරේක එසේබ ෆුලාම ඉබදේ මේ රිනියබල් එනර්ජි සෝලාය ආදී එහෙනින් කහල එනර්ජි තක ආදී යද්දෝ ඊයක එරිමුණු ලිවින් එක්ස්පෝගස් ඉන්ට්‍රොඩියුස් එකෙන් දිය හයිඩ්‍රජන් එනර්ජි ඉතම මේ හුරිහා එනර්ජි තක එකීක අලුගණු ගබෝදු කරවෙනි මේ තෙලුග හරදු අර බොඩ කුඩවෙගෙන් දානක එහෙම ඒ ඉන්තුරු තෙව ෆියවා ඉන්තුරු එනර්ජි තකන් අලුගණු මෙන් ලෝහළු වාලා එවස් ඉන්ට්‍රොඩියුස් කරුවා මේ දුරු මුස්තකබල බලාපෑදි කාර් මුස්තකබල මෙසම වර බොඩති හරදු කුඩ කර අලුගණු මෙන්ගේ ගවමුගේ හරවත වර බොඩු තනු කුඩ කොල්ල වෙන කංකං කම අලුගණු ගබුල් කරන දැන් හාසගතෙක් ගහම අලුගණු මෙන්ගේ දරින් අහුලුවර කුරුවන් වේ හැම වසීෆා ෆරවාතරියුමා අලුවන් මෙන්ගේ හැම මති ෆන්තීක මේ තුර හැම වසීෆාක බොඩු බයි අමිල්ල කොන්ට්‍රෝ දශක් ගෙනම් ඒ වර බොඩු එච්ච සැලාමේ බණකම ගබුදු කර එක්සාදී ගොත ශුකරි
4: ಫಹು ಪುರುಷತೆ ಗೊತ್ತೋ ಅವಳು ನಮ್ಮ ಧನ್ಯವಾದ ಬೇಣು ಹಿಂಗೇತೋ ಅಸ್ತು ಮಾಕಟ ಪೆಣಿಕ್ ನುಕುರ ಭಾಷೆ ಫೇಕ್ ನ್ಯೂಸ್ ಫದ್ದಾಗೆ ಹಿಂಗೇತೋ ಏನೋ ಅಳ್ಕೊಂಡ್ವಿ ಅಮ್ಮ ಹುರಿಯ ಅಮ್ಮಣ್ಣ ಮಿಗೆದ್ಲು ಫೋರಾಣಿ ಏ ಅಳ್ಕೊಂಡು ಅಮ್ಮ ಧನ್ಯವಾದ
2: ವಾರ ಚಲೆಂಜಿನ ದೋಸ್ಕೊಳ್ಳೋಣ ತಹಮ್ಮ ಕಣ್ಣತ್ ಕೊಫಿ ಹಿಂಗೇತೋ ಅಮ್ಮ ಕುರಿಂದ ಹೆಂಗೆ ಸುಖಕ್ಕೆ ದೆಕ್ಕುಮ ಎಕ್ಕೋ ಹಂಗು ರಾಮ ಮೀ ಫಿಶಿ ಮೀ ಐ ಏರು ಸಾವಿರನ ಬರಾಬರ ದ್ವಿಹರಾಜ ಬೇಣು ಆಸಾಸಿ ಭಾವೆತ್ತ ಹಾಸಕ್ಕೊ ಮಗಬೋಟದ ಭಾವೆತ್ತಕ್ಕೊ ಬಾತಿಯೋ ಗೇಸ್ ಕನ್ಸ್ಟ್ರಕ್ಷನ್ ಮೆಟೀರಿಯಲ್ಗೆ ನೋಡೇಮ ಅಮ್ಮ ದೆಮ್ಮೆ ಹುರಿಹಾ ಬೇಫ್ರೆನ್ಸ್ ತಿಳಿದಾಳು ಹೆಂಗೆ ಮಾರ್ಕೆಟ್ ಸ್ಟೆಬಿಲಿಟಿ ಎಕನಾಮಿಕ್ ಸ್ಟೆಬಿಲಿಟಿ ಅಮ್ಮ ದೆಮ್ಮೆ ಒಂದಾಣಿ ಹುರಿಹಾ ಎಮ್ಮೆ ಗುಳಿಗೆ ಮಿಕ್ಕ ಮಸಕ್ಕೆ ಹೋಗ್ಯಂ ಏರು ಡದರು ರೇಟು ಸದಿ ಹೆಂಗೆ ಕಂತತ್ತ ಸೌಂಡ್ ಸ್ಟೆಬಿಲೈಸ್ ಕುರೇಣಿ ಹೆಮ್ಮ ಏಕಮ್ಮ ಹುರಿಹಾ ಬೇಫ್ರೆನ್ಸ್ ಅಮ್ಮ ಎಬ್ಬಾರದಿಂದ ಒಬ್ಬ ಏ ಅವ್ರು ಕಣಕ್ಕೆ ಹೆಚ್ಚು ಕೇಳ್ತಿ ಮಾಸಕ್ಕೆ
1: ನೀ ಹೊರಬಡ ಶುಕ್ರಿ ಹಾಗೆ ತಮ್ಮಿ ತಿ ಬೇಫಳು ಮರಗಿಣವಾಗುತ್ತೆ ಬಿ ಹಸುಕ ಆಡಿಯನ್ಸ್ ಅದು ವರಗಿಣ ಬೇಫಳಂಗೆ ಸುವಾಲ್ತ ಮಿಹಾರ ಸೆ ಬಾಧೆ ಹೆಣ್ಣು ಮಿಸ್ ಅವ್ರ ಮಣ್ಣ ಮೀ ಮೀ ದಿ ಫೊ ದೆವ್ವಾ ಫೆ ಗಾಡಿ ಹಮ ವೇಗಂದಿ ಏರು ಕೊಮ್ಮೆಸ್ವರಕ ಮೀ ಡೋದರುಗೆ ವಾಹಕದ ಬಿಸಿ ನಜರಿಗೆ ಅದು ಡಿಸ್ಕಸ್ ಕೊಲ್ದೇವಿಗೆ ಮಿದಿ ಇದೆ ಮೀ ಆಯ್ಕ ಬೈನ್ ಲಗು ಆಮಿ ಬಾಜಾರ್ ತಕ ಮೀ ಅಣ್ಣ ಬೈಕ ಬದಲ್ತಕ ಅದಿ ಮೀ ಏ ಗುಳಿಗೇನು ರಾಜ್ಯಗೆ ಇಂಪೋರ್ಟ್ ಡಿಪೆಂಡೆಂಟ್ ಮಾಹೌಲ್ ಎದ್ ಉಂಡೆ ಬರಬೋದು ಹುರಿಯ ಹೆಚ್ಚಿಸಿ ಇಂಪೋರ್ಟ್ ಕೂರನ್ ಜೀಫು ಉಣ್ಣ ಮಾಹೌಲ್ ಎದ್ ಉಂಡೆ ಹೆಂಬಿ ಎಗೊತ್ತು ಕೂರವೊಂದ ಬೈಕ್ ಅಂತತ್ತಕ ಅದೇ ಮೀಗ ತೆರೆ ಅಳವಣ್ಣ ಮಣ್ಣ ಫಾಹ ಕೊಲ್ದೇವಿಗೆ ಹಿಂಗಜ್ಜೆ ಟೂರಿಸಮ್ಗೆ ಗುರೋ ತಿರಾದು ಕುರವ್ಯ ಮೀ ಮಿಹಾರ್ ಮಡ್ಬಣ್ಣು ರಂಗಳುವ ಮುಂಗೆ ಅನ್ನಿ ಟೂರಿಸಮ್ ಅದಿ ಮೀ ಹಮ ಮೀ ಹಮಯ ಎಕ್ಕೋ ಮೀ ಎಮ್ಮೆ ಬಡ ಎಮ್ಮ ಸದ್ಯಕ್ಕ ಅಳವಣ್ಣ ಮಣ್ಣ ಕುರಿಮತಿಯ ಫೈ ಬಂದರುಗೆ ದತಿಕ ರೈಸು ಜುಮ್ಹೂರಿಯಾಗೆ ವರಂಗ್ ಹಾಸ್ಯ ಇಸ್ಕಮೆ ದೆವ್ವಾಗೆ ಎಮ್ಮೆ ಹಾಸ್ಯ ಮಶ್ರೂ ಗೊತ್ತುಗ ಏ ಕುರಿಯ ಗೆಂದವಣಿ ತಿದಫುಟ್ಟ ಬಂದರು ಬದಲು ಕುರು ಏ ಎಕ್ಕೋ ಡೊಮೆಸ್ಟಿಕ್ ಹುರಿಯಾ ಮೂವ್ಮೆಂಟ್ ಎಕ್ಕೊಳ ಬದಲುವೆ ಮೀ ಬ್ರಿಜುಂಗ್ ಗುಳಿಗೆ ಅಣ್ಣೆಯರುಗ ಮೀ ವ್ಯಫಾರಿ ಕುರ ಫರ ಎತ್ತಕ ಗುದಂತಕ ಮೀ ಮಾದೇಗ ಮೀರ್ ವರಬ್ಬೊಡು ಲೋಡೆ ಬದಲುವೆಗೆ ಬದೇ ಇಂಡಸ್ಟ್ರಿಯಲ್ ಝೋನ್ನ ಅದಿ ಮೀ ಎತನುಗ ಫ್ರೀ ಝೋನ್ ಆಕ್ಟಿವಿಟೀಸ್ ತಕೆ ಸೇವ ಹಮ ರೈಸ್ಗೆ ಮೀ ಮಸಕ್ಕತ್ತು ಪ್ರೊಜೆಕ್ಟ್ಗೆ ತೆರೆಯಾಗ ದೇಹಾಸ್ ಅಶಾವಿ ಹದ್ದಾರೆ ಬಾ ಹಮ ತಸಬ್ಬರ ಕುರವೆಗೆ ಮಣ್ಣೆ ನಿಮ್ಮ ಹಂಗೇತು ಹೆಮಸಕ್ಕೆತ್ತ ಮಿಗೆಂದನೆ ಹಮ ವರಬ್ಬಾರ ಕುರಮು ಹೇಗೆ ಇತರ ಫುಡ್ ಸೆಕ್ಯೂರಿಟಿಗೆ ಸ್ವರಗಿನ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ಅಳು ಮಣ್ಣ ಇವು ಕುರವೆ ಎಸೆನ್ಷಿಯಲ್ ಫುಡ್ ಐಟಮ್ಸ್ದ ಸೆಕ್ಯೂರ್ ಕುರುಮುಗೆ ಅದಿ ಹಾಗೂ ಕೊನ್ ಹಾಗೂ ಮೀ ಇಂಟರ್ವ್ಯೂನ್ ಕೊಗ್ಗೆ ಕೊಮ್ಮೆಸ್ವರಕ್ಕೆ ಮೆನೇಜ್ ಕುರುಮುಗೆ ಮಸಕ್ಕೆತ್ತಕ್ಕೆ ಸೆಬದೆ ಎಂ ವಿಮ ಮಿಕಾದ ವರಗಿಣ ಅಂತತ್ತಕ್ಕೆ ಕುರೆ ಮುಂದ ಅದು ಕುರವಿ ಆ ಕೂರಿಯ ಮುಸ್ತಕ್ ಬದುಗ ಆಮ ಮಿಕಾದ ಬೈಕ್ ಡೈಲಾಗ್ ಅಳವಣ್ಣ ಮೇ ಕೂರಿಯ ಗೆಂದಾನ ಮೀಗ ಬೇಣುಮಕಿ ರೈಯತುಂಗೆ ಬಿಹಾಫ್ಗೆ ಅಳವಣ್ಣ ಮೇ ಮಸಕ್ಕೆ ಕೂರಾರ ಪಾಲಿಸಿ ಮೇಕರ್ಸ್ ಗೊತ್ತುಗ ಅಳವಣ್ಣ ಮೇ ರೈಯತುಣ್ಣ ಕಂಕಂ ಕಿಯಾದಿನ ಮೀ ಅಳವಣ್ಣ ಮೆಣ್ಣ ಸರ್ಕಾರ ಬಾ ರೈಸು ಜುಮ್ಹೂರಿಯ ವರ್ಬೊಡ ಎದಿವಡ ಅನ್ನು ಹಾಕಾಮೆ ಅಳವಣ್ಣ ಮೇ ಪಾಲಿಸಿ ಮೇಕರ್ಸ್ ಗೊತ್ತುಗತಿವೆ ಮೀಹು ರೈಯತುಣ್ಣ ಗಾತು ಮಸಕ್ಕೆ ಕೂರು ದೆಮ್ಮಿ ತಿಬ್ಬೇವಿ ವ್ಯಫಾರಿ ವೆರಿ ವ್ಯಫಾರಿ ವೆರಿಂಗೆ ಮೀನ್ ದಂಡವಾದ ದೆಣ್ಣವಂತ ಹೋಗ ಎಬೇಫಳುಂಗೆ ಹಿಯಾಲ್ಫುಳು ಎಬೇಫಳುಂಗೆ ಫಾಹ ಕೂರಬಂಡಿ ತೆಂಗ್ ಮೀ ಮೀಗ ತೆರೆಯಾಗ ತಿಬ್ಬೆ ಬೈ ಬೇಫಳು ಬಿಸ್ನೆಸ್ ಕೌನ್ಸಿಲ್ಗಳು ಬಾ ಬೇಫಳು ಅಣಬ ಬೇಫಳು ಕೌನ್ಸಿಲ್ಗೆ ನೂಳು ಬಾ ಬೇಫಳು ಅದೇ ಹೇಗೆ ಈ ಥರ ಅಳವಣ್ಣ ಮೆಣ್ಣ ಹಿಯಾಲ್ ಎಬದಿಬೆ ಸೀದಾ ವ್ಯಫಾರಿ ವೆರಿಂಗ್ ಫರಾಕ್ಪಳು ಮಿಸ್ ವರಗ್ಗಿಣ ಹಿಯಾಲ್ಫುಳು ಎಹಮೀಮ ಮಿಕಮುಗ ಹಮ ಹುರಿಹಾ ಬೇಫಳು ದೆವ್ವ ಹೀತೆರಿಕಮ ಅದು ಭಟ್ಟವ ಗ್ಯಾಕಮ ಅಳವಣ್ಣ ವರಬ್ಬಡ ಶುಕುರ ಅದಾಕುರಂ ಮೀ ರಾಜ್ಯಕ್ಕೆ ಇಕ್ಸೋದಕ್ಕೆ ಹುರಿಹಾ ಎಮ್ಮೆಂಗೆ ಮೀ ಸ್ಟೇಕ್ ಮೀಗ ಒಕ್ಕಮೆ ಎಹಮೀಮ ಮೀಗ ಹಮ ಫೇಕ್ ನ್ಯೂಸ್ ಮೀ ಸ್ಪ್ರೆಡ್ ನುಕೋ ಮೀ ಕಮುಗ ರಾಜ್ಯ ಬೀಡುಕುರುಮುಗ ಸರ್ಕಾರ ಅಳವಣ್ಣ ಎಮ್ಮೆಂಗ ಹಮ ಗುಳಿಗೆ ಕುರಿಯದ್ಯಾಮಿದೆ ಸರ್ಕಾರ ತಹಕಿ ರೈತುಂಗೆ ಓಟು ಮೀ ಬದುವ ಮುಂದಾಯ್ಚೆ ಮೀ ರಂಗಳಕ್ಕಮೆ ಕೊಫಿಯ ಬ್ಯಾತಿಬ್ಬಂಡಿ ರಂಗಳಕ್ಕಮೆ ನುಕೊಫಿಯ ಹೇಗೆ ಹಮ ಔಟ್ಕಮ್ ಬಿ ಸಾಧೇತ ಹೆಮ್ಮೆ ಸರ್ಕಾರ ಮಸಕ್ಕೆ ಕುರಾಣಿ ಕಂಕ ರಂಗಳು ಕೂರಂಗ ಏಯ್ ಮೀ ಅದುಗೆ ರೈಸು ಜುಮ್ಹೂರಿಯಾಗ ವಿಷ್ಣು ಫುಳಕ್ಕೀಸ್ ವರಬ್ಬಡ ಗೌಮ್ ಹಮ ಜೀ ಫೈ ಬಗುತ್ತೆ ಮೀ ಗೌ ಆದಕ್ಕೆ ವರಬ್ಬಡ ಶುಕುರಿಯ ಪ್ರೋಗ್ರಾಮ್ ಬೆದ್ದೆ ಹುರಿಯ ಬೇಕು
8: ದಾಳ್ಗಣ ಮೆಮ್ಮೆಗೆನಸೇನೆ ಇಕ್ತಿಸೋದ್ಗೆ ದೆಫರ ಫೋರಂ ವಾಗುತ್ತೋ ಮೆಹರ್ ಗಡಿಂಗ್ ದೇಹ ಗಡಿ ಫಾನ್ ಸಾಸ್ ನೂವ ಮಿನಿಟ್ ತೀರಿಸಿಕೊಂಡು ಆಡು ಸಮಂತೆ ಗೆಂದವಣಿ ದಿವೆಹರಾಜೆ ಗಡು
9: ಎಂಹಾ ಸತರ್ಸ್ತೆ ಕಸಾಳಿಸ್ ನೂವ ಕಿಲೋ ಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿ ಹಣ್ಣುವ ಮೆಗಾ ಹರ್ಟ್ಸ್ ಎಫ್ ಎಂ ಬ್ಯಾಂಡ್
10: ದಿವೆಹರಾಜೆಗೆ ಅಡು

0: එංහා 441 kHz medium wave 890 MHz FM band
1: දිවෙහි රාජ්‍යයේ අඩු
2: සන බුණ මගේ දෙය මෙන්න කි විසාල් ජෙහිපති වේද මියුම කෝකු දෙස්ටම උතරේ වණි මහීවනි දෙ රාහමෙත්තරින් අසන එක නෙවාගත කි චිති කොලිටි රුලිකම් සඳහන් නැතන මේවා ය තරුකාරිය දරුකාණාය අදි රීතිවා සාමාන දෙ මච්චනර රහෙර බදිගේ සාමාන මිබුනි දැස්සතුග තවය ටට්ටා බ්ලෙන්ඩර් තක මයික්‍රෝවේව් ත සීවාන උරාද පාන මේක ව්‍යාපාරි කොල්ලන් එන්නේ පසේ ෂොපින් මෝල් ස්ටේම උල්මාල් ඕකම් බිදාම රාසි ස්කූල් කා ෆෝන් 7947 සුමෙ ඉන්නකෙන් ඇටි

මේ ගැන ස්තිරින් හප්තාගවාහක මිසිල්ස්ලාගම විහාරස්කන සම්දාවාහක ලේෂන් මේ අල්ෆයිලා යශ්වා අබ්දුල් ගනි හදියා කුරවාෆා වාහකේ මේ හප්තාගස් වාහකෝ ශේලි මරියම් මාතිෆා අදනන්.

0: අහාශය බුණාන රැයිතුම් කුරම්බේනුම්වා ස්වාදුත
1: සියාසී ෆරෑත්තකා ගුළුම් බදහි කුරුම
0: අහාශය බුණාන සියාසී මෑදානුගා හරකඇතිරිවා ෆරාත්තෝගේ සියාසී දතුරු අහාශය බුණාන
2: උකුරුදු මෙන්දරපහ දේජහැර රිපීට් හොම දුහගරේ නො එජහැර අද අංගාර දුහගරේ මෙන්දම එක ජහැර
1: එංහා සිතරස්තේක සාලිස් නොවය කිලෝහට්ස් මීඩියම් වේ අදී අටිහ නොය මෙගහට්ස් FM බෙන්ඩ්
0: අහාශය බුණාන
3: ಕಿಯಾಬಲ ರಾಣಿಗೆ ಹಿಂಗಮ ಜೊಮಕ ಮಾಡುವ ಹಾಫಾಣ
4: ಜಿಹಾನ್ಗೆ ಮಮ್ಮ ಮೇಣ ಬದ್ದ ಕೊಲ್ಲಂ ಗೆಂಗೊಸ್ ಪದಾಶ
5: ಡ್ರಿಂಕ್ ಕುಚ್ಚ ಕುಡುಂಗಿ ಹೇಳುತ್ತ
6: ಕುಜ್ಜಗ ಬೇಣು ಇದನಕ
5: ಅಲ್ಲಿ ಕುಚ್ಚ ಕುಡತೀವ ಪಾಳೆ
1: ಎಹಾರಾ ಮಿಹಾರುಗೆ ತಫಾತ್ ಇಹುಸಾಸ್ತವ್ಗೆ ರೇಡಿಯೋ ಡ್ರಾಮಾತ ದಿವ್ಯರಾಜ್ಯಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಮಿಹಾರು ಅಡೋಸ್ವಾಲಿವೇನೆ ದಿವ್ಯರಾಜ್ಯಗಡುಗೆ ಯೂಟ್ಯೂಬ್ ಚಾನಲ್ ಅವಹ ಸಬ್ಸ್ಕ್ರೈಬ್ ಕೊಲ್ಲಬ
2: ಎಂಹಾ ಸತರ್ಸ್ತೇಕ ಸಾಳಿಸ್ ನುವೆ ಕಿಲೋಹರ್ಟ್ಸ್ ಮೀಡಿಯಂ ವೇವ್ ಅಡ್ಡಿಹ ನುವೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ಎಫ್ಎಂ ಬ್ಯಾಂಡ್
7: ದಿವ್ಯರಾಜ್ಯಗೆ ಅಡು

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සවුන් ලිබිගතුමටා උඩුතකා බිම්ෆද තනවස්කං හොරි සුවරුගය තිය බෑමීහුන් අවස් විගන්නාශෙ එ සුවරුගේ තයියාරු කුරවාෆාවනී තකුවා වෙරින්නශෙ
1: සෝලිහුන්ගේ පකීචා.

0: بنعمة ربك فحدث. صدق الله العظيم.
1: තේසවි කීර්ති කුරුවන් කියවු. දෙගණි කාවස් කුරියදානි හිදයත් ගමක් මේ ප්‍රෝග්‍රෑම් එක.